අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සුබ දෙසනක් දැන් වෙලා උදෙසන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: පාලිගැනීම් සිදු නොකරන බවට ජනපති කියයි. මහබැංකු පනත සංශෝධනය කරන්න ආණ්ඩුවට අභියෝගයක්. කැලෑ ගිනි තැබීම් වලින් බලකින්නයි දැනුම් දීම්. කොළඹ විශේෂ රථවාහන සැලැස්ම.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: සියත සතියා

ඔයා මුණේ පිස්සුද?

0: විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ෆිනිෂින් පහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් පහලක් නම් කලර් අප් තමයි.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132000. NIBM The City University, the place to be.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
13: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි.
14: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පලිගැනීම් සිදු නොකරන බවට ජනපති කියයි. මහබැංකු පනත සංශෝධනය කරන්නයි ආණ්ඩුවට අභියෝගයක්. කැලේ ගිනි තැබීම්වලින් බලකින්නයි දැනුම් දීම්. හූති සටන්කාමීන්ගෙන් සෞදි අරාබියට දැඩි ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදමින් හදවත් සනසලා.
3: මෙදෝලි. සෑම මොහොතක්ම රසවත් කර

0: ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. බාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය දාවණයකට.
5: ආණ්ඩුවට කිසිදු පාර්ශ්වයක් පිළිබඳ වෛරයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවති ගොවි රැලියකට එක්කමින්. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය වසන්ත සමරසිංහ.
6: වැව් ටික හදනවා, ඇලවේල ටික හදනවා, පීටික මිලදී ගන්න වැඩේටත් රජය මැදිහත් වෙමින් තියෙනවා. අපි කෘෂිකර්මාන්තය තුල කළ යුතු මේ මැදිහත් වීම කරමින් යනකොට වීඅස්සන්නත් එක මේකන්නෙත් මෙට්‍රික් ටොන් 105කට කිට්ටු වීඅස්සන්නක්. ඒස 105කට කිට්ටු වීඅස්සන්නක් එනවා කියලා කියන්නේ පොඩි එකක් නෙමෙයි. අපේ රටේ පහුගිය අවුරුදු 10ක් ආපස්සට ගිහිලා බැලුවොත් මෙට්‍රික් ටොන් 5ව ඊට වැඩි වීඅස්සන්න තියෙන අවුරුදු 2යි.
5: දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීම අඛණ්ඩව සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
7: අල්ලනෝඩගෙන මොකද පලිගන්නෝ? පලිගන්නේ මොකටද පලිගන්නේ? අපිට කාත් එක්කව තරහක් නේ. ඔය කාත් එක්කව අපිට ඉඩම් ආරවුල් නේ. ආව ඉඩම් නඩු තියෙනවා බේරගන්නේ. මොකවත් නේ. හැබැයි අපිට නඩුවක් තියෙනවා බේරගන්න. මොකද්ද? මේ රට මේ විනාශයට පත් කරපු දූෂිතයන්ට දඬුවම් දීම සඳහා නඩුව තියෙනවා බේරගන්න. කට්ටිය කඳුළු පෙන්නලා අනුකම්පාව දිනා ගන්න.
8: නේ තාත්තලාට තිබ්බ පුතා හොරකම් කරනකොට අඬලා පුතේ එපා කියන්නේ.
7: ඇල්ලුවට පස්සේ කඳුළු හැල්ල වැඩක් නේ. වැඩක් තියෙනවා. පුතාට රිසිසේ හොරකම් කරන්න දීලා අල්ලපුවාම කඳුළු වෙනවා. ඕවට අපි අහුවෙන්නේ නැහැ. හොඳේ. හරි. කඳුළු වලට මේක යටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අනුකම්පාව යටපත් වෙන්න ආච්චිද ආච්චිදත් නීති එකයි. මවද මවටත් නීති ක්‍රියාත්මක වෙනවා. සහෝදරයද බාප්පච්චිද ඔක්කොටම එහෙමයි.
8: සමහර අය කියනවා සහෝදර එක පවුලේ කට්ටිය වැඩි නේද? ඉතින් පවුලේ කට්ටිය වැඩිම හොරකම් කරන පවුලේ කට්ටියටම අහු වෙනවා. මොනවා කරන්නේ අපි?
7: අපේ රටේ ජනතාවට ආදර්ශයක් දෙන්න ඕන. මහා ජනයාගේ ධනෙන් සතේකට යලි අත තිබ්බොත් කවදා හරි දඬුවමක් ලැබෙන බව අපි ඔප්පු කරන්න ඕන. දැන් ඒකෙන් විශාල ප්‍රමාණයක් කලබල වෙලා ඉන්නවා. කලබල වෙලා කියන මොකද්ද? මෙයාණ්ඩු වට්ටනවා, මෙයාණ්ඩු පලිගන්නනවා, මෙයාණ්ඩු වෛරයෙන් පෙළනවා. අපිට කිසි කෙනෙක් ගැන වෛරයක් නැහැ. මේ රටේ අපේ ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්න තාක්කල් අපිව කාටවත් හොල්ලන්න බෑ.
5: විවිධ චෝදනා පවතින පිරිස එක්ක කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
7: මේ විනාශකාරී කණ්ඩායම් ඔවුන් ඉතාමත් වියරුවෙන් කටයුතු කර වියරුවෙන් මතක තියාගන්න. ඇතර වියරු වෙන්න ඕන. සමහර තීන්දුව ගත්තාම අවුරුදු 20යි. බය වෙලා වලි කනව වට්ටන්න නේද? වලි කනව පොරබදන කොහොම හරි එලවන්න ඕන. ඒගොල්ලෝ කියන එලවන්න මොකද කරන්න ඕන? නිකන් හරියන්නේ නැයි මුගටි පොලොංගු ඔක්කොටම එකතු වෙන්න ඕන. එලවන්න. හොරා දූෂිත අපරාධකාරයෝ ඔක්කොම එකතු වෙන්න ඕන. දැන් එකතු වෙලා ඉන්න මේ අඬෝපි. ඇත්තටම නේද CID එකට තිබ්බ එක VC දාලා ගන්න. හිටු ගමන් ගිහිල්ලා හොඳාර මාළු වලක් අල්ලලා VC වල දාලා ගහනවා නේද අපි? ඒ වගේ හොඳ දූෂිත රැලක් අල්ලගන්න තියව VC දාලා ගෙවන අනුරාධපුර. හරි කට්ටිය මේකට. මට එක සහෝදරයෙක් බල්ල නන් ටිකක් ඇව්වා. සහෝදර ඇප නැති මිනිහෙකුත් නැහැ, සැක නැති මිනිහෙකුත් නැහැ කිව්වා. හරිද? ඇයි මේ වේදිකාවේ මේ පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන්ද? දැන් ජනතාවට මොකක්ද උනේ? ජනතාවට මොකුත් උනේ නැහැ. වෙලා තියෙන ඒගොල්ලන්ට එකම රකවරණේ කොහොම හරි බලය. කවදාවත් නැහැ. හරිද? ආයේ මේ රටේ බලය මාරු වෙනවා මාරු වෙන්නේ අපිට වඩා හොඳ කණ්ඩායමක් අතර මිසක්කා අපිට වඩා යට කණ්ඩායමක් අතර.
5: මහා බැංකු පනත සංශෝධනය කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලියකට එක්වෙමින්.
9: රාමල් රාජපක්ෂ ඔය රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා වෙච්ච නිසා මිසක් වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි මගේ අම්මේ තාත්තා. ඒ තමයි පලිය ගන්න විදිය. උංගලා ලෑස්ති වෙනවා ශිරන්ති රාජපක්ෂ මැතිලියටත් ඒ විදියට පලිය ගන්න. ගෑවිච්ච හැම මිනිහාවක්ගේම පලිය ගන්න. කවුද සතුටු වෙන්නේ? අනුරට ඡන්ද දීපු 68 ලක්ෂයද? නෑ, ඩෑස්පෝරා එක සතුටු වෙන්නේ. අනුර මහත්තයෝ, පුළුවන් නම් මහ බැංකු පනත වෙනස් කරලා පෙන්වන්න, ඊනියා ස්වාධීනත්වය නැති කරලා පෙන්වන්න, පුළුවන් නම් විදේශ විනිමය පනත පෙර තිබූ පනත බවට පත් කරලා පෙන්වන්න. ඔන්න අභියෝග දෙකක් කරා, පුළුවන් නම් කරලා පෙන්වන්න.
5: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභිගුණවර්ධන.
10: මේ මොහොත වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, හැබැයි අද හිරගත කරපු නාමල් රාජපක්ෂ 2029 මේ රටේ ජනාධිපතිවරයා බවට පරිවර්තනය වෙන ඓතිහාසික ජන රැලිය තමයි මේ තමුන්නා සලසා සහභාගී වුණේ.
5: සිරගත කිරීම මගින් තම පාර්ශ්වය බියට පත් කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ.
9: නාමල්ල ඉරේ දාලා බය නැති නාමල්ගේ ගමන අතුර කරන්න හම්බෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. මේ සටන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට ගෙනියලා මේ රටේ ජනාධිපති හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමාව අපි පත් කර ගන්නවා කියලා අනුර ඇතුළු ආණ්ඩුවට ප්‍රකාශ කරමින්.
5: මෙරට ආපතා පෙර සූදානම ඉහළ නැන්වීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර් 2,50,641ක් වටිනා හදිසි ආපදා මානුෂ්‍ය ආධාරිතෝගයක් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයටයි. මෙම විශේෂිත මානුෂ්‍ය ආධාර වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍ය දායකත්වය ලබා දුන්නා. ආපදා තත්ත්වයන්හිදී අවදානමට ලක්විය හැකි කාන්තාවන්, දැරියන්, ගර්භණී කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයන් වෙත අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීම ආධාර ලබා දීමේ අරමුණයි. මේ අතර උතුරු මැදසා නැගෙනහිර පළාත්වල අද උණුසුමිය ලෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාපනයේ කිලිනොච්චේ මුලතිය, වවුනියා, කුරුණෑගල, හම්පන්තොට සහ මොන්රාගල දිස්ත්‍රික්කවලට උණුසුමිය ලෑ හැකි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර කැලෑ ගිනි තැබීම් වලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ MLM උදේ කුමාර සඳහන් කළේ ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.
11: සාමාන්‍යයෙන් කඳුකරේ ප්‍රදේශයේ ජනතාව රක්ෂිත ප්‍රදේශ, ඊළඟට පුද්ගලික ප්‍රදේශ පුරුද්දක් විදිහටම කැලෑවලට ගිනි තැබීම සිද්ධ කරනවා. මත කීපකෙදීම යම් යම් පුද්ගලව තරඹුට අරගෙන නීතිමය කටයුතු කරත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි ඇතිවීම වුණාට පස්සේදි දරන උත්සාහය 100%ක් සාර්ථක මදි. මොකද විශාල ප්‍රමාණයක් ගිනි ගත්තට පස්සේ තමයි ගිනි පාලනය වෙන්නේ. හිතකර සත්‍යයන් සම්බන්ධයෙන් අවබෝධයක් අරගෙන කටයුතු කරන එක තමයි වඩා ඥානාන්විත කියලා තමයි කියන්නේ. මේ සඳහා සහයෝගය ඉල්ලනවා.
5: දුම්රිය සම්බන්ධයෙන් මතු ඇති ගැටලු සඳහා නිසි විසඳුමක් ලැබුණොත් රාජ්‍ය සේවයට ඇසසු වෘත්තීය සමිතියද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමේ අවධානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමේ පවසනවා. ඒ සභාපති සුමේද සෝමරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති 24 ඒකාබද්ධව ලබන 17 සහ 18 වනදා වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරිගේ පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයට පත්වීමට එරෙහිව මෙම පීවර ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේත සෝමරත්න සඳහන් කළේ.
12: අදාලාංශ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා දැනුවත් කරලා 22 කාලයක් දීලා තියෙනවා මේ සඳහා විසඳුම් දෙන්න. නැති වුණොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියලා ලිඛිතව දැනුම් දීම්, සාකච්ඡා මාර්ග, ඊළඟ අදියර තියෙන්නේ ෂණික වැඩවර්ජන, ඊට පස්සේ අඛණ්ඩ වැඩවර්ජන. ඉතින් මේවට අපි පියවරෙන් පියවර එන්නේ. අපි හිතන්නේ එතන රිහි කියලා. සමහර විට සමස්ත රාජ්‍ය සේවයේම අඛණ්ඩ වැඩවර්ජන වලට යයිද නැහැ. මොකද බහුතරයක් රාජ්‍ය සේවකයෝ දුම්රිය භාවිතා කරන අය. දුම්රියට විසඳුම් දෙන්නේ නැත්නම් අනෙකුත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති තම පවා අපිත් එක්ක අත්වල් බැඳ ගන්න සූදානමින් ඉන්නවා මේ.
5: දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල නඩත්තු කිරීමට නොහැකිව ඇති බවයි දුම්රිය නිලධාරීන්ගේ සංගමේ ලේකම් සේනානායක සඳහන් කළේ.
13: අදාළ බලවේග කට්ටල සහ එන්ජින් ප්‍රමාණයක් මේකට අවශ්‍ය වෙලා තියෙනවානේ. ඒක නිසි පරිදි පවත්වාගෙන ගිය නැති ප්‍රශ්නයක් මෙතන තියෙනවා. එතකොට ඊට අමතරව දැන් මේව නඩත්තු කරන්න නැති ප්‍රශ්නකුත් මෙතන තියෙනවා. අවශ්‍ය ඒක ස්පෙයාර් පාර්ට් අදාළ දේවල්, ඊට අමතරව මේ ඔයිල් සම්බන්ධ දේවල් ඒවා වෙන්න ඕනේ. ඊට පස්සේ දැනුම යාවත්කාලීන වෙන්න ඕනේ. මේ වැඩ කරන අයට මේ නවීන තාක්ෂණය එන්න ඕනේ. එතකොට මේ කර්මාන්ත ශාලාවල තියෙන තත්ත්වයන් දියුණු කරන්න ඕනේ. ඉතින් මේවා සියලු දේවල් වෙන්න ඕනේ. අපිට මේ තියෙන බලවේග කට්ටල සහ එන්ජින් නිසි පරිදි නඩත්තු කරගන්නවත් විදිහක් නැහැ.
5: දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා වෘත්තීය සමිති නියෝජිතයින් විසින්. සෞදි අරාබියට හූති සටන්කාමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 70 තුවාල ලබා තිබෙනවා. සෞදි අරාබියද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. විදේශ මාධ්‍ය පැවසුවේ සෞදි බලශක්ති, සිවිල් සහ ආරක්ෂක පහසුකම්වලට දැඩි හානි සිදු ඇති බවයි. සෞදි අරාබිය චෝදනා කළ යේමන හූති සටන්කරුවන් ඉරානයේ විසින් මෙහෙවන බවයි. සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ඇති බලශක්ති ගිවිසුමක් වන මක්කා ගිවිසුමටද මෙමගින් හානි සිදුවන බවයි තුර්කිය පැවසුවේ. යෙමනේ හූතිවරු නිවේදනය කළේ බාබ් මැන්ඩේබ් සමුද්‍ර සන්ධියේ ප්‍රධාන ජලමාර්ගය අත්පත් කර ගැනීමට සූදානම් බවයි. ඔවුනියේ බබ් බැන්ඩේ පසල ඇති මුචා වරායේද බලය අල්ලා ගැනීමටයි කටයුතු කළේ. මේ අතර ආර්ථික විද්‍යාඥයින් පැවසුවේ ගෝලීය ආර්ථිකයට සිදුවන හානි අවම කිරීම සඳහා හෝමු සමුද්‍ර සන්ධිය ඉරාන පාලනය පිළිගැනීම අත්‍යවශ්‍ය බවයි. ඇමරිකාව හෝමු සමුද්‍ර සන්ධියට සිදුකරන බාධා කිරීම වලින් බහම ඉවත් වූ බවයි ඔවුන් පැවසුවේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකාව නිවේදනය කළේ හෝමු සමුද්‍ර සන්ධිය පාලනය අත්හැරීමට ඇමරිකාව සූදානම් නොමැති බවයි. යලි සිරස්තල පලිගැනීම් සිදු නොකරන බවට ජනපති කියයි. මහ බැංකු පනත සංශෝධනය කරන්න ආණ්ඩුවට අභියෝගයක්. කැලේ ගිනි තැබීම් වලින් වලකින්නයි දරුම් තීම්. හූති සටන්කාමින්ගෙන් සෞදි අරාබියට දැඩි ප්‍රහාර. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සීතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
14: පුරා සෙරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: 1944 December 24 වෙනිදා. ජය කරන්න බලන්න තමන් ආදරය කරන කවුරුත් නැතිව එකිනෙකා වෙනුවෙන් සෙල්ලම් කරපු ඇමරිකන් ෆුට්බෝල් මැච් එකක්.
2: කොලෙජ් එකේ එකට ෆුට්බෝල් ප්ලේ කරපු මේ ප්ලේයර්ස්ලා ගොඩක් දෙනෙක්ගේ අන්තිම ෆුට්බෝල් මැච් එක වුණු ද මොස්කිටෝ බෝල්.
1: දෙවන ලෝක යුද්ධ කාලේ තමන්ගේ ෆුට්බෝල් කරියක පැත්තකින් තියලා අවිනිශ්චිත ජීවිතයත් එක්ක US Marine එකට එකතු වුණු මේ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා ගැන ක්‍රියේට් වුණු ට්‍රූ ස්ටෝරි එකක් තියෙන ද මොස්කිටෝ බෝල් මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
2: යාළුකම, ෆුට්බෝල්, කැපකිරීම, ඒ වගේම යුද්ධය නිසා ජීවිත වෙනස් වෙන විදිය මේ හැමදේම එකට එකතු කරලා හදන මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ පීටර් බර්ග්.
1: ෆුට්බෝල් ෆීල්ඩ් එකක එකට හීන දෙකපු යාළුවෝ වෝර් සෝන් එකක එකිනෙකා වෙනුවෙන් ජීවිතය කැප කරන හැටි බලන්න ද මොස්කිටෝ බෝල් රිලීස් වෙනකන් ඉන්න.
0: Talk of the Town.

0: හොඳ පතුරන්න කවතාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනෙන් එතර වෙන්න අද උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
6: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
7: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී
8: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්.
11: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා.
10: සීතා!
11: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
15: හොයිස් රොසෙලා.
14: රොසෙලා කියන්නේ බල්ලෙක්.
15: මද?
14: ඔයා ගොතයිද?
15: නෑ නෑ, මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. බූ බූ
14: නෑ,
15: මගේ අවුලක් නෑනේ මොකද මට. එහෙම වචන කියන්න පුළුවන්.
14: කටේ අවුලක් නෑ, ඔළුවේ අවුලක්. අතර දිග යන්තම් කියා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපතට ගන්නේ.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
17: අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව.

0: ලස්සන 7යි විනාඩි 5යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

මෙවර දේශකයානෝ රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතුර් වෛසාරාධ්‍යත්ව විසරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්ම රාජ වූ ධර්ම ස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි කියලා හැම දෙනාම සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, මේ උතුම් පුණ්‍යවන්ත දවස තුල මේ පින්තුන් හැම දිනාගේම සූදානම බලාපොරොත්තුව අරමුණ මාගේ අමාමෑණී සාන්තිනායක ලෞතුරු බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්ට යෙදුණ ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබගේ මගේ මෙලව පරලොව දෙලොව ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගෙන බෞද්ධයන් වන අප හැම දෙනාගේම පරම අභිලාෂය පින්වත්නි උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නට, ඉතින් ඒ නිවන් මගේ මන්පෙත් හෙලිපෙහෙලි කරලා දෙන තවත් එක් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා දහමින් ජීවිතය පෝෂණය කර ගන්නට. පින්වත්නි, කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ සුදුසු කාලයේදී ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේමයි සුදුසු කාලයේදී ධර්මය සාකච්ඡා කරන්නට ඕන. මංගල කරුණු 38න් මංගල කරුණු දෙකක්ම පින්වත්නි ධර්මය ඇසීම ධර්මය සාකච්ඡා කිරීම. මේ ලෝකේ මංගල සම්මත කරුණු තියෙනවා නම් පින්වත්නි 38. ඊට වඩා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කරුණු වලින් පින්වත්නි දෙකක්ම අපි ධර්මයට කැමැත්ත ඇති කර ගන්න ඕන. ඒ ධර්මයට ඇති කර ගන්න කැමැත්ත, ධර්මයට ඇති කර ගන්න ප්‍රියතාවය පින්වත්නි අපිට සසර පුරාවටම සැප ගෙනල්ලා දෙනවා. සුවය ගෙනල්ලා දෙනවා. අපිට වෙන මොනවා තිබුණත් මොන ආකාරයේ දේවල් අපේ ජීවිතයට ළඟා වුණත් පින්වත්නි අපි ධර්මයට කැමැති නොවන තාක් කාලයක් පුරාවටම සත්වයන්ගේ සහ මිනිසාගේ වෙනසක් හොයන්න පුළුවන් කමක් නැහැ. ආහාර නිද්‍රා භය මෛතුන අංච, ආහාරේ නින්ද භය මෛතුන සේවනය, මේවා පින්වත්නි මේ ලෝකයේ සියලු සත්වයන්ට පොදු කාරණාවන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ කාරණාවන් අතරින් මිනිස්යා වෙනස් විය යුත්තේ කොහොමද? මනං උස්සතීතේ මනුස්සෝ. මනසින් උසස් වෙච්ච නිසායි පින්වත්නි මිනිසා කියලා කිව්වේ. එතකොට එහෙනම් ඒ උසස් මානසිකත්වයක් ගොඩනගා ගන්න, උසස් කටයුතු සිද්ධ කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ පින්වත්නි මේ ධර්මයට ඇති කැමැත්ත තුලමයි. ඔබ ධර්මයට කැමැත්තක් ඇති කරගත්තේ නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවය

ක් නැත්තං දහම ඇසුරු කරන්ට ඔබට ප්‍රියතාවයක් නැත්තං ඔබ සසර අතරමං වෙනවාමයි. නිසා පින්වත්නේ, භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එකයි, අප්පමාදේන සම්පාදේත, ප්‍රමාද වෙන්ට එපා. මේ සංස්කාර ධර්මයන් සියල්ලක්ම විනාශ වෙන, නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මේ සංකත ධර්මයන්ගේ, මේ සකස් වූ ධර්මයන්ගේ, මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයන්ගේ ස්වභාවයම පින්වත්නි නැති වෙලා යන එක, විනාශ වෙලා යන එක. ඒ විනාශ වෙලා යන මේ සංස්කාර ධර්ම පස්සේ පසුපස හැල්මේ දුවලා අවසානයේදී පින්වත්නි මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් අපි නිසි ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැත්තං සංසාරයේ අසරණ තත්ත්වයට පත්වෙන පිරිසක් බවට ඔබට පත්වෙන්න සිද්ධ වෙනවා. අනේක නිසා තමයි පින්වත්නි අපි මේ ධර්මයට කැමැත් ඇති කර ගන්න ඕන. එහෙම නැති වුණොත් පින්වත්නි අපිට මේ සතර මහා අපාය මහා ගෙදර කරගෙන ආපු ඔබට මට අපි හැම දෙනාටම නිරයේ, പ്രേත ලෝකේ, ඒ වගේමයි තිරිසං අපායේ, අසුර නිකායේ, මේ වගේ ස්ථානවල පින්වත්නි උප්පත්ති ලබන්න සිද්ධ වෙන්නේ. මේ වගේ ස්වභාවයන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ කොහොමද කියලා. එසා පින්වත්නි ඔබ නිතරම නිරතුරුවම මේ ධර්මය තුලම ජීවත් වෙන්න බලන්න. දැන් ඔබ කල්පනා කරන්න, දැන් මහා අපි ගිහිල්ලා මහා නිරේ ගිහිල්ලා උත්පත්ති ලැබුවායින් පස්සේ කෙනෙක් මහා කටු ඉඹුලේ නගින්න හරි, මහා ලෝකුඹු නිරේ පැහෙන්න හරි, මහා අසිපත් නිරේ දුක් විඳින්න හරි, වේතරණි නිරේ තරණය කරන්නට හරි, මේ මොන අවස්ථාවකට හරි යනකොට යම රජුරුවන් ගාවට ගිහිල්ලා මේ වැරදි ඔබ සිද්ධ කරලා තියෙනවා, මේවට විපාක විඳින්න ඕන ඔබමයි, මේ කළ වැරද්ද ඔබ ඔබගේ පියාවත්, ඔබගේ මෑණියන්වත්, ඔබගේ බිරිඳවත්, දරුවන්වත්, සහෝදරයවත්, ඥාතියෙක්වත් නෙවෙයි සිද්ධ කළේ, ඔබ විසින්ම සිද්ධ කරපු වැරදි. එහෙම තමයි පින්වන්නේ යමරාජ්ජුරෝ කියන්නේ. ඔය ගිහිල්ලා ඉපදුනායන් පස්සේ, නිරසතෙක් කියලා ඉපදුනායන් පස්සේ යමරාජ්ජුරෝ අහනවා, උඹට පෙවපු දේවදූතයෝ දැක්කද? මේ වගේ වැරදි කරනු කල්පනා වුණේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න අහනවා. අනේ ඒ වෙලාවට පින්වන්නේ අපිට පිළිතුරු දෙන්න බෑ. අනේ මගේ දරුවෝ නිසා, දරුවන් වෙනුවෙන් මම මේ කැප වෙලා මට මගේ ජීවිතය හදා ගන්න බැරි වුණා. මගේ බිරිඳ නිසා මට මගේ ජීවිතය හදා ගන්න බැරි වුණා. මගේ සහෝදර සහෝදරියන් නිසා මට මගේ ජීවිතය හදා ගන්න බැරි වුණා. මං ගැන හිතන්න බැරි වුණා. මං ගැන කල්පනා කරන්න බැරි වුණා. මට ධර්මයේ ඇසුරු කරන්න බැරි වුණා. මට දහම් අහන්න බැරි වුණා. මට ධර්මානුකූල ජීවිතයක් ගත කරගන්න මට අවස්ථාව ආවේ නැහැ. මට අනිකුත් වැඩ රාජකාරී බොහෝ සේනේ යුතුයකම් වගකීම් ඉටු කරන්න මට තිබුණා. අනේ ඒ නිසා මේකට අදාළ වෙන්නේ මම නෙවෙයි, මේකට අදාළ වෙන්නේ මගේ බිරිඳ නිසායි මට මේ ටික කරගන්න බැරි වුණේ, මගේ දරුවෝ නිසායි මට මේ ටික කරගන්න බැරි වුණේ. අනේ ඒ නිසා මේවට වග කියන්න ඕනේ අයයි කියලා පින්වත්නි අපිට එතනින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේකට මගේ බිරිඳ හවුල් කරගන්න ඕන, මගේ දරුවෝ හවුල් කරගන්න ඕන කියලා අපි හිතුවත් අපි කිව්වත් පින්වත්නි ඒ විපාකය තමා විසින්ම තමන්ට තනිවමම තමයි පින්වත්නි භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. එනිසා කල්පනා කරන්න ඕන ඔබ ආත්මාර්ථකාමී, ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ පින්වත්නි මේ ධර්මයට ඇති කැමැත් ඔබ ඇති කරගත්තේ නැත්නම් ඔබට සසර පින්වත්නි අතරමං වෙන්න වෙනවමයි. එනිසා මේ ගෙවිලා යන කාලය රන්හා සමාන කාලයක් ගෙවිලා යන්නේ. මේ ණයට ගත්ත ජීවිතයේ අපි මේ මායාවෙන් ණයට ඉල්ලගෙන තියෙන ජීවිතයක් තියෙන්නේ. මේක කොයි වෙලාවෙ නම් පින්වත්නි ආපහු ඉල්ලගන්නේද දන්නේ නැහැ. එනිසා මේ ඉන්න ටික කාලය තුල පින්වත්නි
ධර්මයට කැමැත්ත ඇති කරගෙන ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරගෙන යන්න. ඔබට ජීවිතයේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා වෙන්න පුළුවන්, විවිධ ගැටලු ඇති වෙනවා වෙන්න පුළුවන් පින්වත්නි. ඒ සෑම දෙයක්ම බොහොමත්ම කල්පනාවෙන් යුක්තව ඒවා විසඳා දරාගෙන පින්වත්නි තමන්ගේ කටයුතු සිද්ධ කරන්න ඕන. එහෙම නැති වුණොත් පින්වත්නි තමන් බොහොම අසරණ භාවයට පත් වෙනවා. එනිසා ඔබ නිරන්තරයෙන්ම පින්වත්නි උත්සාහ කරන්න ඕන කල්යාණ මිතුරෝ ආශ්‍රය කරන්න, ධර්මයට කැමති යහළුවෝ ආශ්‍රය කරන්න. ඔබව අපායට අරගෙන යන පාපකාරී සිතුවිලි වලින් කටයුතු කරන, ඒ වගේමයි කුසලයට මෙහෙවන්නේ නැති මිත්‍රයෝ ද ඉන්නේ, යාළුවෝ ද ඉන්නේ, ඥාතීන් ද ඉන්නේ. අන්න ඒ ආශ්‍රයෙන් අපි නිරන්තරයෙන්ම ඈත් වෙන්න ඕන. තමන්ට දහමට කැමැත්ත ඇති කරවන, දහම කෙරෙහි යොමු කරවන මිත්‍රයෙක් ඉන්නවනම් අන්න එයාට තමයි පින්වන්නේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. අන්න ඒ කෙනාටයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. අද සමාජයේ ගත්තාම පින්වස්සේ මේ ලෞකික ජීවිතයේ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න ඔසේ තමයි අපගේ ජීවිතේ ගත වෙලා යන්නේ. මං මුලා වෙලා මානසික පීඩණයෙන් පිරෙලා ආතතිය, ඒ වගේමයි අනාගතය ගැන බියෙන් හා සැකෙන් පසුවන පිරිසක් තමයි මේ සමාජයේ දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. දරුවාගේ අනාගතය මොනව වෙයිද, පවුල් ජීවිතයේ ගැටලු, ඒ වගේමයි රැකියා ස්ථානවල ප්‍රශ්න, ආර්ථික අර්බුද, ඒ වගේමයි සමාජයේ පවතින සාරධර්ම සම්පූර්ණයෙන් බොහෝ වෙලාවට පිරිහිලා ගිහිල්ලා මේ වගේ අවස්ථාවන් මේ දේ බොහෝ දේවල් තුල තනි වෙච්ච මේවා පිළිබඳව හිතමින් විවිධ පීඩණයට පත්වෙච්ච වේදනාකාරී ස්වභාවයන්ට පත්වෙච්ච ජීවිතයක පින්වත්නි නියැලෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේවට අපි ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ඕන. මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්නකොට පින්වත්නි බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් අපිට හම්බ වෙනවා. මේ සූත්‍ර දේශනාව පින්වත්නි අපිට හම්බ වෙන්නේ සංයුක්ත නිකායේ. ඉතින් මේ සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ මහා වග්ගයේ තමයි හම්බ වෙන්නේ. ඒතර මේ මහා වග්ගයේ තියෙනවා පින්වත්නි උපවඩ්ඩ කියන සූත්‍රය. මේ මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව තමයි උපවඩ්ඩ කියන සූත්‍ර දේශනාව. දිනක් මේ බුදුරජාණන් වහන්සේ ළඟට පින්වත්නි ආනන්ද හාමුදුරුව එනවා. ඉතින් ආනන්ද හාමුදුරුව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. ස්වාමීනි, මේ නිවන් මගයේ හරි අඩක් පවතින්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල නේද කියලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ කල්යාණ මිත්‍ර සේවනයත්, ඒ වගේමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රයන් සහාය කර ගැනීම, කල්යාණ මිත්‍රයන් සමග කටයුතු කිරීම, මේ කලණ මිතුරු ඇසුරට නැඹුරු වීම, මෙන්න මේ හේතු නිසා නේද බුදුහාමුදුරුවනේ මේ නිවනේ හරි අඩක් පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් මේක අහනකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද. දෙපාරක්ම කියනවා, එහෙම කියන්ට එපා ආනන්ද, එහෙම කියන්ට එපා ආනන්ද. සකල මේව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා. සම්පූර්ණයෙන්ම මේ නිවන් මග කියන එක මුළු මනින්ම පවතින්නේ ආනන්ද මේ කල්යාණ මිත්‍රතාවය තුළයි. ඒකයි කිව්වේ සකල මේව හිදං ආනන්ද. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා. මේ බ්‍රහ්මචාරියාව, ඒ වගේමයි මේ නිවනේ මාර්ගය මුළුමනින්ම තියෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළ. බලන්න පින්වත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය මොන තරම් වැදගත්ද කියලා, මොන තරම් වටිනවද කියලා. ඇයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ තරම් වටින්නේ? එහෙනම් පින්වත්නි සම්පූර්ණයෙන්ම එහෙනම් අපිට නිවන් දකින්ට බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, නිවනේ මඟ විවර කරගන්නට අපි අපේක්ෂා කරනවා නම්, එහෙනම් අපිට තියෙන්න ඕන කල්යාණ මිත්‍රාශ්‍රය. ආනන්ද හාමුදුරන්ට එදා තිබුණේ පින්වත්නි ආනන්ද හාමුදුරන්ගේ අදහස තමයි කල්යාණ මිත්‍රාශ්‍රය අඩක් තියෙන්න ඇති, විදර්ශනාව වැඩිම, අනෙකුත් කුසල කටයුතු සිද්ධ කිරීම, භාවනාව කටයුතු සිද්ධ කිරීම, සීල සම්පන්න වීම, මේ දේවල්
අඩකින් භාවිත වෙනවා. ඒ වගේමයි කල්යාණ මිත්‍රාශ්‍රයේ තවත් අඩක් තියෙනවා. මෙන්න මේ දෙකේ සංකලනය තුල නිවන ලබා ගැනීමේ පහසුව තියෙනවා කියන සිතුවිල්ල තිබුණා ආනන්ද හාමුදුරන්ට. අනේ සිතුවිල්ල තුල තමයි ආනන්ද හාමුදුරේ දා බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා අර වගේ ප්‍රශ්නයක් අහන්නේ. බුදුහාමුදුරනේ මේ නිවනේ හරි අඩක් කල්යාණ මිත්‍රත්වයේ තුලද පවතින්නේ? ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ නෑ ආනන්ද, නිවනේ සම්පූර්ණම නිවන් දකින කෙනා නිවන් දකින්නේ කල්යාණ මිත්‍රාශ්‍රය තුල. ඒක අඩක් නෙවෙයි, එහෙම කියන්න එපා. අඩක් තියනවා කියලා කවමදාකවත් ප්‍රකාශ කරන්න එපා, කියන්න එපා. සම්පූර්ණයෙන්ම මුළුමනින්ම නිවනට මඟ පෑදෙන්නේ කල්යාණ මිත්‍රතාවය තුල. ඇයි පින්වන්නි, භාග්‍යතුන් වහන්සේ දා උපවඩ සූත්‍රයේදී ওই ආකාරයෙන් දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දැන් බලන්න මේ අපිට තියෙන සමාජ ප්‍රශ්න, ඒවා මේවා ගොඩ නැගිලා තියෙන තාලේ බොහෝ වෙලාවට ওই සමහර දරුවන් වැඩිහිටියන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ගලව ගන්න බැරි වෙලානේ, හොරු වෙලා, මංකොල්ලකාරයෝ වෙලා, ස්ත්‍රී දූෂකයෝ වෙලා, මේ වගේ විවිධාකාරයේ සමාජ අසද්ධර්මයන්ට යොමු වෙච්ච ගොනු වෙච්ච මිනිසුන් අපිට දකින්න නැද්ද කියලා බලන්නකෝ. ඒ මිනිසුන්ගේ අතීතයේ දිහා බැලුවම පින්වත්නි, මේ දේවල් වලට නැඹුරු වෙච්ච ස්වභාවයන් දිහා බැලුවම, ඒ අයත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා බැලුවම, ඇත්තටම පින්වත්නි එතන ඉඳලා තියෙන පවිතු ඇසුරක්. පාපමිත්‍ර ආශ්‍රය නිසා තමයි ඒ කටයුතු වලට නැඹුරු වෙලා තියෙන්නේ. දැනට වුණත් බලන්නකෝ, දැන් සාමාන්‍යයෙන් කෙනෙක් තනියෙන් ඉන්නකොට ගොඩාක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා හරිම අඩුයි. හැබැයි බොහෝ මේ මත්ද්‍රව්‍ය පානය කරන, ඒ වගේ දේවල් වලට නැඹුරු වෙන, ඔය විවිධාකාරයේ අසද්ධර්මයන් සිද්ධ කරන කෙනෙක් ආශ්‍රය කරනවා නම් අන්න ඒ කෙනාගේ ගතිගුණ සහ ඒ කෙනාගේ තෙක ජීවත් වෙනකොට ඒ ස්වභාවයට ඉබේමපත් වෙනවා පින්නවනේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති නිසා තමයි ඒ ස්වභාවයටපත් වෙන්න වෙලා තියෙන්නේ. එනිසා අපි හැම වෙලේම කල්පනාවෙන් යුක්තව ජීවත් වෙන්න ඕන. තමන් ආශ්‍රය කරන කෙනා පිළිබඳව කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් පින්වත්නි අපේ ජීවිතය බොහොම දුකට සහ වේදනාවට පීඩණයට පත්වන හේතු සාධකයන් තමයි අපි ඇසුරු කරන පුද්ගලයාගෙන් අපිට ලැබෙන්නේ. හේතු සාධකයන් අපිට ඇසුරු කරන පුද්ගලයා තුළින් අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක හරියට පින්වත්නි අර බොහොම ඔය බණ අපේ බණ කතා සාහිත්‍යයේ බොහොම අප්‍රකට කතා පුවතක් තියෙනවා. ඔය අන්ධයා සහ කණා කියලා කියන්නේ කණවැල අල්ලගත්ත අන්ධයන් පිරිසක් සම්බන්ධ බොහොම ලස්සන කතාවක්. ඉතින් මේ කතාවෙන් කියන්නේ පින්වත්නි එක්තරා නගරයක හිටිය අන්ධ මිනිස්සු ටිකක්. ඉතින් මේ මිනිස්සු පිරිස වාසය කරනකොට මේගොල්ලොන්ට දැන් දවසක් ගමනක් යන්න අවශ්‍යතාවයක් තිබුණා. හැබැයි මේගොල්ලොන්ට කාටවත්ම ඇස් පේන්නේ නැහනේ. කිසිම කෙනෙකුට ඇස් පේන්නේ නැහැ. එතකොට ඒක හරි ප්‍රශ්නයක් බවට පත් වුණා. ඉතින් මේගොල්ලොන්ට හම්බ වුණා සැරෑටියෙකුත් අල්ලගෙන යන අන්ධයෙක්. ඉතින් අන්න ඒ අන්ධයාගේ සැරෑටි අල්ලගෙන යන අන්ධයාගේ සමග මේගොල්ලෝ යන්න තීරණය කරලා මොකද කරන්නේ, අර අනිත් පිටිපස්සෙන් හිටපු අන්ධ කණ්ඩායමත් අර යගේ අර සැරෑටියම අල්ලගෙන දැන් එක්කෙනා පස්සේ එක්කෙනා පස්සේ එක්කෙනා පස්සේ යනවා. ඉස්සෙල්ලාම යන මනුෂ්‍යයාත් සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත් වෙච්ච මිනිසෙක් කියන්නේ. ඉතින් දැන් මෙහෙම පෝලිමට ගමන් කරන්න ගත්තම මේගොල්ලෝ ඉදිරියටම යනකොට මාර්ගය මගහැරිලා ප්‍රපාතයකට ගල් පර්වතයක් ළඟට තමයි යන්නේ. ඉතින් ප්‍රපාතයකට ගිහිල්ලා දැන් අර පළවෙනියට යන කෙනා හිතුවා මේ මාර්ගයේ හරියි කියලා. ඒකෙන් ප්‍රපාතයෙන් පල්ලහැට වැටුණා. ප්‍රපාතයෙන් පල්ලහැට වැටුණාම පිටිපස්සෙන් ආපු අයත් එහෙම ගිහිල්ලා අර අන්ධ පිරිසත් පින්නවනේ ප්‍රපාතයෙන් පහළට වැටුණා. එතකොට මග හරියට දන්නේ නැතිව කෙනෙක් යනවනම් අන්න ඒ කෙනා වැටෙන්නේ ප්‍රපාතයට. අපිටත් වෙන්නේ අන්න ඕක තමයි පින්නවනේ. දහම හරියට දන්නේ නැතුව අපි යනවනම් පින්නවනේ අපි වැටෙන්නේත් මේ සංසාරයේ නැමැති
මහා ආගාදයට මහා ප්‍රපාතයට තමයි පින්වත්නි අපි වැටෙන්නේ. එනිසා බලන්න ඕන, කල්පනා කරන්න ඕන, හිතන්න ඕන. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් කරන්නේ මෙන්න මේ වැරද්දම තමයි. මෙන්න මේ කාරණාවම තමයි සිද්ධ කරන්නේ. තමන්ට නිවැරදි දැක්මක් සම්මා දිට්ඨියක් නැහැ තමන් තුල. එතකොට නිවැරදි දැක්මක් නැතුව සම්මා දිට්ඨියක් නැතුව තමන් ඇසුරු කරන්නේ තමන් අවිද්‍යාවෙන් පෙලිච්ච, දැන් තමන්ටත් ඇත්තටම එහෙම ඥානයක් පහළ වෙලා නැහැ. තමන් ඇසුරු කරන අයට එහෙම ඥානයක් පහළ වෙලත් නැහැ. එතකොට මේ අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න පාප මිත්‍ර ආශ්‍රය තමයි බොහෝ වෙලාවට අපි සිද්ධ කරන්නේ තේරුම් ගන්නේ නැතුව. එතකොට වෙන්නේ මොකද්ද? අරයා කරන අරයත් මේ වැරද්ද කරනවනේ, ඒ නිසා මාත් මේ වැරද්ද කරාට කමන්න නැහැ කියලා ඉවරලා අපි මොකද කරන්නේ? වැරදි කරනවා. දැන් සමාජයේ ගොඩක් වෙලාවට ඒක තමයි හුරු වෙලා තියෙන්නේ. අරගොල්ලොත් මේ දේවල් කරනවා, ඒ නිසා අපි කළාට කමක් නැහැ. හැමෝම ඉතින් ඔය බොන්නේ, හැමෝම ඉතින් ඔය නටන්නේ කරන්නේ, ඔය වගේ විදිහට එහෙම හිතලා ඉවරලා තමන්ට මොකක් හරි වැරද්දක් තියෙනවා නම් හිත හදාගන්න වරවත් එක්ක සංසන්දනය කළා. මමත් කළාට කමක් නැහැ කියලා මොකද එකිනෙකා අනුගමනය කරමින් ජීවිතය ගත කරගෙන යනවා. හැබැයි අපි දන්නේ, අපි දන්නේම නැතුව වැටෙන්නේ කොහෙටද? ප්‍රපාතයකට පින්වන්නේ. අපි දන්නේම නැතුව වැටෙන්නේ ප්‍රපාතයකට. එතකොට ඒ අන්ධ මනුෂ්‍යයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා නෙවෙයි. ඉතින් නමුත් පින්වන්නේ කල්යාණ මිත්‍රයා යනු අර අන්ධ මනුෂ්‍යයන් පිරිසට ලැබෙන ඇස් පේන මිනිසෙක් වගේ, අන්ධ මනුෂ්‍යයන්ට ලැබෙන ඇස් පේන මිනිසෙක් වගේ. එතකොට එයා නායකත්වයේ දුන්නනම්, එයා නිවැරදි මාර්ගයේ පෙන්වුවා නම් කවුරුත් ප්‍රපාතයට වැටෙන්නේ නැහැ පින්වන්නේ. එහෙනම් මේ සංසාරය කියන ප්‍රපාතයට කවුරුත් වැටෙන්නේ නැහැ ධර්මය නැමැති සත්පුරුෂය ඇසුරු කරනවා නම්. ධර්මය නැමැති සත්පුරුෂය ඇසුරු කරන කෙනාට කවදාවත් මේ සසර අතරමං වෙන්න ඕන නැහැ පින්වන්නේ. ඒක නිසා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත්තටම වැදගත් වෙන්නේ පින්වන්නේ. අපි හැම වෙලේම කල්පනා කරන්න ඕන. සමහර වෙලාවට තමන් හිතන දේම තමයි හරි, මං කරන දේම තමයි හරි. අන්න එහෙම හිතලා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා පින්නෝනේ. කොච්චර හොඳ දෙයක් පෙන්වන්න ගියත් එහෙම ඒව බාර ගන්න සූදානම් නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. තමන්ට හොඳ දේවල් කිව්වට නෑ, මං දකින දේම තමයි හරි, මං හිතන දේම තමයි හරි. ඔය කියන කාරණාවන් එහෙම වෙන්නේ නෑ. ඔය කුපින් කුසල් ඕ වගේ දේවල් නෑ. ඕවා කවුද කියන්නේ? කුසල් කියලා දෙයක් තියෙනවද? පිං කියලා දෙයක් තියෙනවද? හොඳ කියලා දෙයක් තියෙනවද? එහෙම දේවල් මේ ලෝකේ නැහැ. මේ අපි ඉපදිච්ච ටිකේ මේ කාලා බීලා නටල කරලා මේ ජොලියේ ඉන්න ඕනේ කාලේ ඕවා ගැන හිත හිත මොකට නිකන් කාලේ කනවද? ඔන්න ඔය වගේ පින්වානේ බොම අර මන්දමානසික ස්වභාවයෙන් හිතන පිරිසකුත් සමාජයේ ඉන්න ඕන තරම්. එහෙමයි බලන්නකො ඔයාලට හම්බෙලා නැද්ද කියලා. ජීවිතේ ඕන තරම් හම්බ වෙනවා පින්වානේ මේ වගේ අය. ඉතින් අන්න ඒ නිසා බොහෝ දෙනාගේ වැඩේ තියෙන බොහෝ දෙනාගේ ලෝකය සකස් වෙලා තියෙන්නේ අර පුංචි තමන් දන්න ටික තමයි ලෝකය කියලා හිතාගෙන ඉන්නේ. එතකොට එහෙම හිතමින් තවත් කෙනෙක් විනාශස් ස්වභාවයට පත් කරන්න තමයි විනාශකාරී අදහස්ම තමයි ගොඩක් වෙලාවට ප්‍රකාශ කරන්නේ අය. එතකොට ආගම දහමෙන් බැහැරව අර පටු මානසිකත්වයක් තුල තමයි ගොඩක් කලාවට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. දැන් එහෙම ඕනතරම් දේශනාත් ඒ වගේ ඒවා බොහෝ ඒවා අපිට අහන්න ලැබෙනවා. ඉතින් ධර්මය කියලා කියන්නේ පින්වත්නි අපි යහපතට යොමු කරන දෙයක් වෙන්න එපෑය. අපි කෙනෙක්ව අයහපතට යොමු කරන කෙනෙක්ගේ ලෝභය, ద్వේසය, මෝහය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය මේවා ඉස්මතු වෙන, මේවා ගොඩ නැගෙන සිතුවිලි ඇති කරනවා නම්, දූෂිත වූ සිතුවිලි ඇති කරනවා නම්, මේ සිත් දූෂ්‍යභාවයට පත් වෙනවා නම්, එවැනි දේවල් වලට පින්වන්නේ අපිට ධර්මය කියලා ප්‍රකාශ කරන්න බෑනේ. එවැනි දේවල් අපිට ධර්මයේ හැටියට ගණ්ඩත් බෑනේ පින්වන්නේ. අව්‍යාභ්‍යාබාධාපි, පරභ්‍යාබාධාපි, උභ්‍යාභ්‍යාබාධාපි. තමන්ට කරදරයක් කිරිහැරයක් නැති, අනුන්ට කරදරයක් කිරිහැරයක් නැති, ඒ වගේමයි තවත් දෙපක්ෂයටම කරදරයක් කිරිහැරයක් නැති, එහෙම දේවල් තමයි අපිට යහපත් විදිහට ඉදං කම්මං කුසලං කියලා කුසල් විදිහට ගන්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙම නැත්නම් යම් ඉගැන්වීමක්, යම් දේශනයක්
තුළින් පින්වන්නේ රාගේනං ඇතිවෙන්නේ, ද්වේෂේනං ඇතිවෙන්නේ, මෝහේනං ඇතිවෙන්නේ, වෛරේනං ඇතිවෙන්නේ, මාන්නේනං ඇතිවෙන්නේ. ඒ තුළ පින්වන්නේ ධර්මයේ කෙලෙව අපිට ගන්න පුළුවන් කමක් නැහැ. අපේ පටු මානසිකත්වයේ තුළ අපිට හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබුණත් අපි හරියාකාරයෙන් කටයුතු කරන්නේ නැත්නම් මාන්නෙන් ඔළුව උදුම්මාගෙන මම තමයි జగත, මම තමයි බලවත, මම තමයි දන්නේ, මට වඩා කෙනෙක් නැහැ කියලා හිතාගෙන අහංකාරකම තුළ උද්දච්චකම තුළ අපි ජීවිතේ ගත කරගෙන ගියොත් පින්වන්නේ කවදාවත් ඔබට ධහම දකින්න හම්බ වෙන්නේ නැහැ. සාකල්පනා කරන්න ඕන. බොහොම විමසිලි සහගත වෙන්න ඕන පින්වන්නේ. යෝනිසෝ මනසිකාරය අනිවාර්යෙන්ම ජීවිතයේ තුල තිබිය යුතුමයි. අන්න එහෙම කෙනාට තමයි පින්වන්නේ මේ ආධ්‍යාත්මික ලෝකයට, මේ ආධ්‍යාත්මික සාගරය දකින්න පුළුවන් කමක් තියෙන්නේ. මේ ඉපදීම නැති කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒතර මේ ඉපදීම නැති කරන තැන තමයි පින්වන්නේ කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙම කෙනාට තමයි පින්වන්නේ මේ සසර දුකින් එතෙර වෙන්න හැකියාව ලැබෙන්නේ. මේ සංසාර දුක කියන එක පින්වන්නේ අපිට අනිවාර්යෙන්ම තියෙනවාම තමයි. අනිවාර්යෙන්ම තියෙනවා මේ සංසාර දුක. ඉපදෙන සත්‍යයට පින්වන්නේ මේ දුක් වලට මූණ දෙන්න සිද්ධ වෙනවානේ. හැම කෙනාටම අපි ඉපදුනොත් එහෙම අපිට මේ වයසට යන්නේකට, මරණයට පත්වෙන එක, ලෙඩ වෙන එක මේවා වළක්වන්න බෑනේ. කැමති දේවල් නොලැබෙන එක, අප්‍රියන් හා කටයුතු කරන්න වෙන එක, ප්‍රියන්ගෙන් වෙන් වෙන්න වෙන එක, ඒවා කරන්න බෑ, අමාරුයි. බුදුහාමුදුරුවෝ වයසට යන එක නතර කරන්න ගියේ නෑනේ පින්නවන්නේ. උන්වහන්සේ ලෙඩ වෙන එක නතර කරන්න ගියාද? උන්වහන්සේ කර්ම විපාක නතර කරන්න ගියාද? භාග්‍යතුන් වහන්සේ ත්‍රෝගාතුර තත්වයට පත්වෙච්ච අවස්ථාවන් තිබුණා. ඉතින් ඒ කොයිම අවස්ථාවකවත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේවල් සිද්ධ කරන්න ගියේ නැද? බඳාන බාන පූතිගතිස්ස හාමුදුරුවන්කත් අතිස්ස හාමුදුරුවෝ. එතකොට මෙයා ලෙයින් හා පූයායන් සරව වලින් තෙත් වෙලා තිබිච්ච ශරීරයක් තිබුණ නිසා තමයි පූතිගත තිස්ස කියන නම ලැබුණේ. ඒ පූතිගත තිස්ස හාමුදුරුවෝ කවුරුවත් ගියේ නැහැ පින්වන්නේ. මෙයාගේ ඉස්සලාම අබෑට තරම් බිබිලියාව, ඊට පස්සේ ඒවා මෑට තරම් ලොකු වුණා, ඊට පස්සේ ඒවා මුං ඇට තරම් ලොකු වෙලා, මෑට තරම් ලොකු වෙලා, ඊට පස්සේ නෙල්ලිගෙඩි තරම් ලොකු වුණා, බෙලිගෙඩි තරම් ලොකු වුණා. මේවා කොහොම පැලිලා ගිහිලා පින්වන්නේ අර සැරව, ඒ වගේමයි ලේ, මේ වගේන් මේ අඳන සිවුරු සම්පූර්ණයෙන්ම තෙත් වෙලා ශරීරයට ඇලුනා පින්වන්නේ. කවුරුවත් බලන්න ගියේ නැහැ. හරියට මුළු ශරීරයම පුස්කාපු පැණි කැවුමක් වගේ වුණා කියලා කියන්නේ. ඒ එහෙම හිටියේ. මා මේ පැත්ත ඒ කුටිය දිහාටවත් යන්න බෑ ජේතවනාරාමේ. ඒ තරමට මේ කුටිය මහා දුගදක් හමනවා, කවුරුවත් යන්නේ නැහැ. අවසානයේදී භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට දකින්නේ පූතිගත තිස්ස හාමුදුරුව. දැන් කලින් භාග්‍යතුන් වහන්සේ පූතිගත තිස්ස හාමුදුරුව දැක්කේ නැත්තේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නැහැ පින්වන්නි. ධර්මයේ ඇසුරු කරන කෙනා, දහමට යොමු වෙච්ච කෙනා භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බලනවා කියලා කියන්නේ අද දහම අවබෝධ කරගන්න පුළුවන් කවුද ඉන්නේ? එහෙම පින්වන්තයෝ ළඟට තමයි යන්නේ පින්වන්නි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ පිහිට උනේ එදා දවස තුල ධර්මය අවබෝධ කරගන්න ශක්තිය තියෙන, ප්‍රඥාව තියෙන, ඒ වගේමයි ඒ වෙනකොට පින මෝරලා ඒ දහම අවබෝධ කරගන්න පුළුවන් ස්වභාවයට පත්වෙච්ච කෙනා ළඟට. ඊට පස්සේ තමයි උන්වහන්සේ කුටියට ගිහිල්ලා උණු වතුර උණු පැන් අරගෙන අර සිවුරු වඳන හොදලා නාවලා පිරිසිදු කළා. ඊට පස්සේ හැමදෙනාම ගියා. ඒ ආරාමෙ හිටපු සියලු භික්ෂුන් වහන්සේලා ගියා. බලන්න එතන නායකත්වය වුණත් බලන්න පින්නවනේ. උන්වහන්සේ මේක කරන්න කියලා කාටවත් උන්වහන්සේ කිව්වේ නැහැ ඒක. උන්වහන්සේ කියලා පටන් ගත්තම ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඒ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඒ කටයුතු සිද්ධ කළා. ඊට පස්සේ තමයි බණ කියලා වෙලා ඒ පූතිගත්ති සාමුදුරු රහත් භාවයට පත් වෙලා එදා දවසේම පරිනිර්වාණයට පත් උනේ. ඉතින් කොයිම වෙලාවකවත් පින්නවනේ කර්ම විපාකයන් උන්වහන්සේ වළක්වන්න යන්නේ නැහැ. දැන් කෙනෙකුට එහෙම උනොත් හිතෙන්න පුළුවන් දැන් ඇඟිලේ බම් මිනිසුන් 999ක් මලයිටත් වඩා මැරුවානේ දැන් අඟුලිමාලයන්. ඒ ඔක්කොම මල්ලා අවසාන වෙච්ච අවස්ථාවේද භාග්‍යතුන් වහන්සේ ඒ මහා වනයේට වැඩම කළේ කියලා.
එදුර පින්නන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, ඒ ධර්මය තේරුම් ගන්න පුළුවන්, ඒ පින මෝරණ අවස්ථාව එනකොට තමයි උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදීලා බලනකොට ලෝකේ දිහා බලනකොට ඒ පිහිට වෙන අය පේන්නේ. ඒතර බලන්නේ අද දවස තුල ධහම අවබෝධ කරගන්න පුළුවන්, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් අය කවුද කියලා එතනදී බලන්නේ. එනිසා භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවකවත් වයසට යන එක වළක්වන්න ගියේ නෑ පින්වන්නේ. ලෙඩ වෙන එක වළක්වන්න ගියේ නෑ. මැරෙන එක වළක්වන්න ගියේ නෑ පින්වන්නේ. උන්වහන්සේ නවත්තුවේ පින්වන්නේ ඉපදෙන එක. යාලි ඉපදෙන එකයි භාග්‍යතුන් වහන්සේ නවත්තුවේ. මේ ධහම අපිට අවබෝධ කරලා දීලා මේ යාලි ඉපදෙන්නේ නැතිව ඉන්නනම් මෙන්න මේ ටික කරන්න, මෙන්න මේ පිළිවෙත් වලින් තමන්ගේ ජීවිතය සකස් කරගන්න කියලා අන්න ඒ මාර්ගය තමයි විදර්ශනාව තුළ අපිට පෙන්වලා තියෙන පින්නන්නේ. එහෙනම් යලි ඉපදෙන්නේ නැහැ කියලා කියන්න පින්නන්නේ අපි කවදාවත් ලෙඩ වෙන්නේ, අපි කවදාවත් වයසට යන්නේ, අපි කවදාවත් මරණයටපත් වෙන්නේ, අපිට කවදාවත් ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙන්නේ, අපිට කවදාවත් අප්‍රියන් හා එක් වෙන්න වෙන්නේ, අපිට කවදාවත් කැමති දේවල් නොලැබීමේ දුකක් ඇති වෙන්නේ. මෙන්න මේ කියන කිසිදු දුකකට ඒක නාපත් වෙන්නේ නැහැ පින්වත්. නිවන කියලා කියන්නේ ඒක. නිවන කියලා කියන්නේම පින්වත් එහෙනම් අපි යාලි ඉපදෙන්නේ නැති තැනට සකස් කරන එකේ අවබෝධය ලැබලා දෙන එක. ත්‍යානේ නිසා පින්වන්නේ ඒකටයි මේ ධහම වැදගත් වෙන්නේ පින්වන්නේ. ඒකටයි මේ යහපත් මිත්‍ර ආශ්‍රය වැදගත් වෙන්නේ. එහෙම නැති වුණොත් පින්වත්නි අපිට හැමදාමත් මේ දුක තුලම මේ සංසාරයේ පීඩණයට පත්වෙවි පින්වත්නි අපිට ජීවිතේ ගත කරගෙන යන්න සිද්ධ වෙනවා. දැන් බාණ්ඩ කාශ්‍යප බුදුහාමුදුරුන්ගේ කාලේ භාග්‍යතුන් වහන්සේ උත්පත්තිය ලැබුවේ පින්වත්නි අර ජෝතිපාල කියන බ්‍රාහ්මණෙක් වෙලා පින්වත්නි. එතකොට ඒ කාලේ හිටිය මේ ඝටිකාර කියන කුඹල් කරුවා ආශ්‍රය බලන්නකෝ පින්වත්නි. බ්‍රාහ්මණ කුලයේ අය සාමාන්‍යයෙන් කුඹල් කරුවෙකු එහෙම ආශ්‍රය කරන්නේ නැහැ. බ්‍රාහ්මණ කියලා කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ තමන් තමයි මේ සමාජයේ ඉහළම ස්තරයේ ඉන්න ජාතියෙන් කුලයෙන් මේ හැමදේකම උසස්ම ස්වභාවයට පත්වෙච්ච අය. බ්‍රාහ්මයා හැරෙනකොට මේ ලෝකේ ඉන්න උසස්ම අය ඒ අය කියලා හිතාගෙන තමයි ඒ අය කටයුතු කළේ. එතකොට අනිත් සියලුම දෙනා ඒ අයලට වඩා පහත් කුලහීන පුද්ගලයන් වශයෙන් තමයි ඒගොල්ලෝ සැලකුවේ. ඉතින් මේ ඝටිකාර කියන මේ කුඹල්කරුවා සමග බොහෝම හොඳ මිත්‍රත්වයක් තිබුණා. මේ ඝටිකාර කුඹල්කරුවා බොහෝ අවස්ථාවල මේ ජෝතිපාලව එක්කගෙන යන්න උත්සාහ කළා. කාළඟටද කාශ්‍යප බුදු මේ බුදුහාමුදුරුව ළඟට. හැබැයි මොන අවස්ථාවකවත් ඒ කටයුත්ත සිද්ධ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි මේ කුඹල්කරුවා අමතක කරපු නැති දෙයක් තියෙනවා පින්නන්නේ. හැමදාම හැම අවස්ථාවෙම ජෝතිපාල මුණ ගැහුනම මේ බුදුරජාණන් වහන්සේ ගැන මොනවා හෝ දෙයක් මේ කුඹල්කරුවා කියනවා. උන්වහන්සේගේ ගුණයන් ගැන කතා කළා. උන්වහන්සේගේ ධර්මදේශනාවන් පිළිබඳව කතා කළා. හැම අවස්ථාවකම අර ජෝතිපාලට බුදුරජාණන් වහන්සේ දැකීමට ආශාවක් ඇතිවන විදිහට යම් යම් දේශනාවන් යම් යම් කතාවන් උන්වහන්සේ සමග ඒ අදහසුව මාරු කර ගැනීම මේ වගේ දේවල් මේ ජෝතිපාලත් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් දවසක් දැන් දෙන්නම ගංගාවක නනා ඉදදී දැන් මේ ජෝතිපාලට කල්පනා වෙනවා මගේ යාළුවා මේ හැම වෙලේම කතා කරන මේ බුදුහාමුදුරුව ගැන මමත් යන්න ඕන බලන්න ඔය බුදුහාමුදුරුව කියලා යාළුවාට කියනවා. අපි මේ දවසක යමුද මේ ඔබ ඔය ඔච්චරම කතා කරන බුදුහාමුදුරුව කවුද කියලා බලන්න යන්ද, භාග්‍යතුන් වහන්සේ බලන්න යන්ද, භවත් ගෞතමයන් බලන්න යන්ද කියලා අහනවා. ඊට පස්සේ ඒ අවස්ථාව ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය බලන්න කොච්චර ඒ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම. දැන් ඒ කාලේ හිටපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දැන් අපේ අනේපිඩු සිටුතුමා වගේ අග්‍රදායකතුමා තමා ඝටිකාර කියන මේ කුඹල්කරුවා. කොහොම අපි ඉතින් තව දවස් බල බල ඉන්න ඕනේ. අපි දැන් මේ නාල කරලා අපි අදම යන් දැම්ම යන් කියලා මොකද කරන්නේ? අර පිරිසිදු කරගෙන මේවා කරගෙන සූදානම් වෙලා එදාම එක්කගෙන ගියා කාශ්‍යප බුදුහාමුදුරුවෝ ගාවට
මේ ජෝතිපාල බ්‍රාහ්මණතුමා. තැන් ජෝතිපාල බ්‍රාහ්මණතුමාත් එදා ගිහිල්ල දම් සභා මණ්ඩපෙ ඉඳගෙන බණ ඇහැව්වා. අනේ හරියට පැහැදුනා භාග්‍යතුන් වහන්සේ කෙරේ. පැහැදිලා එදා එන ගමන් ජෝතිපාල අහනවා ගටිකාරගෙන්, ඔබ දැන් මෙච්චර කාලයක් මේ බුදුරජාණන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ දකින්න ආවා, කවදාවත් පැවිදි වෙන්න හිතුන්නේ නැද්ද කියලා අහනවා. කියනවා, ඉතින් මට පැවිදි වෙන්න නම් ඕන තරම් අවස්ථාවල මට හිතිලා තියෙනවා. හැබැයි මට එහෙකට අපේ අන්ද අම්මා සහ තාත්තා නිසා ඒ කටයුතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අවසානයේදී පින්වත්නි, ඉතින් අර ජෝතිපාල පැවිදි භූමියටපත් වෙනවා. ඉතින් බාණ්ඩ ඒතුට ඒ ආත්මය තුලත් ගෞතම බුද්ධ බුදුන් බවට පත් වෙන නියත විවරණ කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙනුත් ලබනවා. අබල කටයුතු කරනවා. ඉතින් අර කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබිච්ච නිසා තමයි පින්වත්නි එදා ඒ කාශ්‍යප බුදුහාමුදුරුව ගාවට අරගෙන ගියේ, එකගෙන ගියේ. ඒ බලන්න පින්නනේ යහපත් ඇසුර. දැන් හැම වෙලේම දැන් ජෝතිපාල භාග්‍යතුන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. අනේ මගේ යාළුවා කැමති නෑ ඒවා ගැන කතා කරනවට, භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරනවට කැමති නෑ, ඒ නිසා ඒ ගැන කතා කළ වැඩක් නෑ කියලා එදා ගටිකාර කුඹල්කරුවා පින්වත්නි තමන්ගේ උත්සාහය අතහැරියා නම් කවදාවත් ජෝතිපාලට බණපදයක් අහන්න ලැබෙනවද කියලා හිතන්න බලන්න. කිසිම දවසක එහෙනම් ජෝතිපාලට බණපදයක් අහන්න අවස්ථාවක් සැලසෙන්නේ නෑ මේ ජෝතිපාල බ්‍රාහ්මණතුමාට. එනිසා එයා නිතර නිතර අර කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක, ඒ කලන මිතුරු ස්වභාවයත් එක්ක එයා නිතර නිතරම උත්සාහ කරේ තමන්ගේ යාළුවාට හොඳම දේ දෙන්න සහ තමන්ගේ යාළුවා යහපතට නැඹුරු කරන්න, හොඳ දේවල් වලට නැඹුරු කරන්න. එතකොට එයා මේ ධර්මය දැකලා ඒ යහපත් දේවල් තමයි තමන්ගේ යාළුවාට දෙන්න උත්සාහ කරන්නේ. එනිසා පින්වත්නි, අපි හැම වෙලේම මේ ජීවිතයේදී අපි කල්පනා කරන්න ඕන මේ දේවල්. අපිට ඕවා කල්පනා වෙන්නේ නැහැ පින්වත්නි. අපි ඒවා කල්පනා කරන්න උත්සාහ කරන්නේත් නැහැ. එනිසා ජීවිතයේ ඔහේ අපි ගත කරගෙන යනවා, නැගිටිනවා, කනවා, බොනවා, දුවනවා. ඒ දුවදුව ජීවත් වෙන කාල වකවානුවක් තියෙන්නේ. දරුවන්ගේ වගකීම් ටික ඉටු කරනවා, බිරිඳගේ වගකීම් ටික ඉටු කරනවා, ස්වාමියාගේ වගකීම් ටික ඉටු කරනවා, ඥාතීන්ගේ මිත්‍රයන්ගේ ඒ හැම දේවල්ම කරනවා. හැබැයි තමන් වෙනුවෙන් විනාඩියක් ගත කරන්න උත්සාහ කරන්නේ නැහැ පින්වත්නි. එතකොට මේවා වර්තමාන සමාජයේ ලොකු ගැටලු පින්වත්නි ඔබගේ ඔබට තියෙන. බලන්න මානසික අසහනෙන් පෙළෙන පිරිස කොච්චරද කියලා. නිින්ද යන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ස්ට්‍රෙස් ගතිය මොන තරමට මිනිස්සුන්ට වැඩි වෙලාද? සමහර මිනිස්සු කියනවා, අනේ මගේ ඔළුව නම් කම්මලක් වගේ කියලා කියනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා, තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අන්න ඒ නිසා මේ පීඩණය තුළ ඉරිසියාව, තරඟකාරීත්වයේ වංචාව, මේවා වැපිරිච්ච පරිසරයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේන් අපි ගැලවෙන්න ඕනේ, මේ වගේ නිදහස් වෙන්න ඕනේ. ඒ වගේ නිදහස් වෙන්න නම් අපි ධර්මයේ ඇසුරු කරන්න ඕන, සම්මා දිට්ඨියෙන් කටයුතු කරන්න ඕන. ඒ සම්මා දිට්ඨියෙන් කටයුතු කළේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ වගේ නිදහස් වෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ සූත්‍රයෙන් උන්වහන්සේ පෙන්වලා දුන්නේ, ඉදානන්ද වික්කු සම්මා දිට්ඨින් භාවේති. සම්මා දිට්ඨියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. එතකොට මේ ලෞකික අදහස් වලින් මිදිලා මේ ලෝකෝත්තර අදහස් තමන්ගේ ජීවිතයට ලං කර ගන්න ඕන. ඒ ලෞකිකත්වයේ තුලම ජීවිතය ගත කරනව නෙවෙයි. ඒ වගේමයි යහපත් වචන කතා කරන්න ඕන, යහපත් කල්පනාව තියෙන්න ඕන. ඒ යහපත් කල්පනාව තිබුණම, යහපත් වචන කතා කරාම, බොරු කීමෙන් වැළකුණාම, පිසුණු බස් වලින් වැළකුණාම, රළු වචන වලින් වැළකුණාම, ඒ වගේමයි නිෂ්ඵල තමන්ට වැඩක් නැති, එලවටත් මෙලවටත් නැති දේවල් දොඩව දොඩව ජීවිතයේ ගත කිරීම තුළ ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේමයි සතුන් මැරීම, හොරකම් කිරීම, මේ වැරදි කාම සේවනයන්ගෙන් තොරවීම, මේ වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕන. මේවා නිසා තමයි විශාල සමාජ ප්‍රශ්න අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේන් අපි මෙවන ධර්මානුකූලව අනුන්ට හිංසා කරන් නොකරන ජීවිතයක කටයුතු කරන්න, ඒ වගේ ජීවිතයකට අපි පුරුදු පුහුණු වෙන්න ඕන. ඒ වගේමයි අපිට ඉපදිලා නැති අකුසල් නැවත උපදව ගන්න උත්සාහ කරන්න, ඒවා යටපත් කරන්න ඕන. ඒ වගේමයි අපිට ඉපදිලා තියෙන අකුසල් තියෙනවා නම් ඒවා
නැති කළ දාන නූපන්න කුසල් ඉපද වෙන්න නැති වෙන්නත් ඒ වගේම උපන්න කුසල් ප්‍රහාණය කිරීමට නැති කර ගන්නටත් අපි උත්සාහ දරන්න ඕන පින්වන්නේ. ඒ වගේම අපිට ඇති වෙලා නැති කුසල් නූපන් කුසල් නැවත උපදවා ගන්න අපි උත්සාහ දරන්න ඕන. ඒ වගේම අපිට කුසල සිතුවිලි පහළ වෙලා තියෙනවා නම් ඒ උපන් කුසල සිතුවිලි පින්වත්නි ඒ සිතුවිලි තුළ ජීවත් වෙමින් ඒවා තව තවත් වැඩි දියුණු කරන්න පින්වත්නි අපි උත්සාහ ගන්න ඕන. ඒ වගේමයි ධර්මානුකූලව සතියෙන් යුක්තව අපේ ජීවිතයේ ගත කරන්න ඕන. එහෙම ගත කරනවා නම් අනේ කෙනාට පුළුවන්කමක් තියෙනවා සම්මා සමාධි සිත එකඟ කරගනිමින් එක අරමුණක පිහිටවාගෙන ඒ යහපත් දේ නියැලෙමින් තමන්ගේ ජීවිතය ගත කරගන්න පුළුවන් කමක් තියෙනවා පින්වන්. ඒ නිසා ඔබගේ නිවසින් තමයි පළමුව පටන් ගන්න ඕන මේ කාරණාව. තමන්ගේ නිවසෙන් තමන්ට පටන් ගන්න පුළුවන් කමක් ලැබෙනවා නම් ඔබගේ දරුවාට, ඔබගේ බිරිඳට, ඔබගේ ස්වාමි පුරුෂයාට ඔබ හොඳම කල්යාණ මිත්‍රාවෙන්ද ධර්මය පෙන්වලා දෙන කෙනා බවට පත් වෙන්න. ඒකයි තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ දරුවට හොඳම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්න. බිරිඳ තමන්ගේ ස්වාමි පුත්‍රයාට හොඳම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්න. ඒ වගේමයි ස්වාමි පුත්‍රයා තමන්ගේ බිරිඳට හොඳම කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්න. එතකොට බලන්න පින්නන්නේ කොයි තරම්නම් ධර්මානුකූල පෞල් ජීවිතයක් තමන්ට ලැබෙනවද කියලා. මොන තරම් නිවිච්ච පෞල් ජීවිතයක් ලැබෙනවද කියලා බලන්න. මොන තරම් සාමකාමී පෞල් ජීවිතයක් ලැබෙනවද කියලා බලන්න. ඉතින් පින්වන්නේ මේවා අපි උත්සාහ කරන්න ඕන. එනිසා ඔබගේ වටා ඉන්නේ කවුද කියලා බලන්න පින්වන්නේ. බලන්න ඒගොල්ලෝ කුසල් වඩන අයද? ඒගොල්ලෝ අකුසල් වඩන අයද? ඒගොල්ලෝ පාප මිත්‍රයෝද? එහෙම නැත්නම් පින්වන්නේ කල්යාණ මිත්‍රයෝද? නුවණින් විමසන්න. නුවණින් විමසලා මේ අය මං ආශ්‍රය කිරීම සුදුසුද? මේ අය ආශ්‍රය කිරීම නුසුදුසුද? හොඳින් කල්පනා කළා තමන්ගේ ජීවිතයට වැදගත් ධර්මයට යොමු කරන මිත්‍රයන් ඔබ තෝරගන්න. එතකොට දහම් ඇසුරක් පවත්වා ගන්න අපි නිරතුරුවම උත්සාහවත් වෙන්න ඕන පින්වානි. දහම් ඇසුර නැත්තං අපේ ජීවිතේ පින්වානි නැවත අර අන්ධයන් ගියා වගේ මහා අගාධයකටම තමයි වැටෙන්නේ. සිල්වත් භාවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ඒවා මේවා තියෙන්න ඕන පින්වන්. ඒ වගේමයි ධර්මය ශ්‍රවණය කිරීම, ඒ වගේමයි බුදු දහමට අනුව තමන්ගේ ජීවිතය පෝෂණය කර ගැනීම, බුදු දහම තමන්ගේ ජීවිතයට සමීප කර ගැනීම, බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතයට අනුව මගේ චරිතය හැඩගසා ගැනීම පින්වත්නි අපේ ජීවිතයේ තිබිය යුතුම දෙයක්. එනිසා මේවා හොඳට කල්පනා කරලා දහමම ඇසුරු කරන්න. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ මේ මංගල කාරණාවන් වල පෙන්නලා දුන්නේ පින්වත්නි පළවෙනියටම මොකද්ද? අසේවනාච බාලානම්. බාලයෝ ඇසුරු කරන්න එපා කිව්වා. බාලයෝ ඇස බාල ආශ්‍රයෙන් තොර වුණොත් තමයි පින්වන්නේ අපිට පුළුවන්නේ පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් නුවණැත්තන් ඥානවන්තයින් සත්පුරුෂයන් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න, තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඒ ආශ්‍රය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා බාල ඇසුර තුල කවදාවත් අපිට පණ්ඩිතයන් ආශ්‍රය කරන්න ලැබෙන්නේ නැහැ පින්වන්නේ. එනිසා බාල ඇසුරම තමයි අපි පළවෙනියට මෑච් කරන්න ඕන. ඒ බාල ඇසුර ඈත් කිරීම තුල පින්වන්නේ අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? අර සත්පුරුෂ ගුණධර්ම, සත්පුරුෂ ලක්ෂණ මේවා අපේ ජීවිතයට එකින් එක එකතු වෙන්න ගන්නවා. අන්න එතකොට පුළුවන් කමක් තිබෙනවා සත්පුරුෂ ආශ්‍රය තුල දහමින් පෝෂණය වෙච්ච ජීවිතයක් ගත කළා. ඒ උතුම් නිවන් මාර්ගය විවර කරගෙන ඒ උතුම් නිර්වාණ අවබෝධය අපේ ජීවිතයට සාක්ෂාත් කරගන්න. එනිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන පින්වන්නේ භාග්‍යතුන් වහන්සේ උපවඩ්ඩ සූත්‍රයේදී දේශනා කළ විදියට මේ සමස්ත ශාසනයම, ඒ වගේම මේ උතුම් නිර්වාණ මාර්ගය සම්පූර්ණයෙන්ම විවර වෙලා තියෙන්නේ
මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල. එහෙනම් ඔබගේත් මගේ ජීවිතය ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුලම පෝෂණය ලබන්නට ඕන පින්වත්නි. එනිසා කල්පනා කර ගන්නට ඕන හැම දිනාම තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු ටික අයින් කර ගන්නවා කියලා හිතා ගන්න ඕන. තමන්ගේ ජීවිතයේ පින්වත්නි සිංහාවලෝකනය කරන්න ඕන. තමන්ට පෙර වැරදි ඕන තරම් තියෙන්න පුළුවන්, මග අතපසුවීම් තියෙන්න පුළුවන්, හිත් පීඩාවන් ගෙන දෙන කාරණාවන් තියෙන්න පුළුවන්. හැබැයි ඒවත් තුල තමන්ගේ ජීවිතයේ අරගෙන යන්න එපා. සිංහාවලෝකනය කරන්න ඔබට මගහැරිච්ච දේවල් මොනවද, තමන්ගේ අතහරින්න ඕන දේවල් මොනවද, ඒව දිහා බලන්න, තමන් ආපු ජීවිතයේ දිහා බලන්න, ඒ වැරදි අඩුපාඩු හලහලා හලහලා ඒව ජීවිතයෙන් ඈත් කරගන්න පින්වන්නේ. තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන, ඉදිරි ගමට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න. ගුණධර්ම ඉස්සරහට අරගෙන යනකොට අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේත් හොඳ දේවල්ම තමයි. අපි පතුරවන්නේ මෛත්‍රිය නම් පින්වන්නේ අපට ලැබෙන්නේත් මෛත්‍රියම තමයි. අපි පතුරවන්නේ කරුණාව නම් පින්වත්නේ අපිට ලැබෙන්නේ කරුණාවම තමයි. අපි ජීවත් වෙන්නේ දහමින් නම් පින්වත්නේ අපිව ආරක්ෂා කරන්නේ දහම තුලයි. එනිසා අපි පෝෂණය වෙන්නේ ඒ දහම තුලයි. එනිසා ධර්මයෙන් පෝෂණය වෙච්ච ජීවිතයක් ගත කරන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න. ඉතින් මේ උතුම් ධර්මානුශාසනාවෙන් කල්පනා කරන්න පින්වන්නේ මේ සංසාරයේ කවමදාකවත් මට අසත්පුරුෂ ආශ්‍රයයන්ක් නොම වේවා, කවදාවත් අසත්පුරුෂයන් ආශ්‍රය කරන්ට ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අසත්පුරුෂ ආශ්‍රයක් නම් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කළ සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ සංසාරයේ පුරාවටම මට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට. සාදු සාදු සාදු. ඒ වගේමයි පින්වන්නේ මේ උතුම් ධර්මානුශාසනාවේ අනන්ත කුසලානුභාව බලය තුළින් ඔබට මට අපි හැම දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළම පින්වත්නි උතුම් නිර්වාණ අවබෝධයම සාත්සාත් වේවා, උතුම් නිවනින් සැනසෙන්නට භාග්‍ය වාසනාව ලැබේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට පින් දෙන්න මෙහෙම ගාතාවන්

0: සියලුවම දෙනාට තුනුවන්ගේ ආශිර්වාදය, සියලුවම දෙවියන්ගේ දේවාරක්ෂාම සැලසේවා. සාදු සාදු සාදු.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: පද දේශකයානෝ රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙති මෙගාවට්ටා. කොත්මලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරි මාරි ඉතිරි රුපියල් 100යි. බටවල තේ ඉතිරි රුපියල් 160යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
4: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
7: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහ කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරා.
13: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
14: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105, 50,000 සහ 25,000

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ
3: අම්ම සල්ලි දාන්නද
2: ඔව් සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්ම කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාවේ ශාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
1: ගාගිලිස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 120යි දියුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 280යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් යකිය මෙම දීමන වළංගුවන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
4: කවදත් කාගේත් නිවසේ පළමු රැක වර්ණයා ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා

0: Good morning dambala ude 8 vinadi 1
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: क्या था टॉप स्टोरी
1: गिनी अभी समग्र सगा करुए कात्तरांगु अट्टा විදෙස් රටක නිෂ්පාදිත බෝරදොළ ගිනියවියක් විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පතුරුම් හයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: ඇසට්ලයින් ෆිනන්ස්වෙතින් බෙස්ට් බයිකට බෙස්ට් ඩීල් එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් මාර්ග, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 114 700.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: ආසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුමහත. අමතන්න 0.112 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112 732 1000. NIBM The City University, the place to be.
10: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
11: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
12: Miss හොඳ cool.
13: Cool. මොකද මම hot නේ.
12: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
13: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
14: Oh my god.
12: ඔඩි මිස් සුදු කොච්චි.
15: Hot and spicy with සුදු කොච්චි.
12: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
16: මිස් මිස්. Excuse me miss.
13: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
17: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
17: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
19: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
7: ඕකේ.
6: රෙස්ට්.
7: රෙස්ටින්.
6: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
8: රටම තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
9: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
15: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
19: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
20: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කර ගන්න තනියම බටල්වත් බට
22: experience එකකට නැල්වත් බට
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
24: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
25: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
26: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC-කින් ලෝන් එකක් ගත්තේ
27: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
28: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
29: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
30: දැන් Vietjet එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
31: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
32: let's be a jet
29: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
0: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
1: Avans Second Kona Deyak, Adage Vanna Ganna.
2: Avans Stick and Tick Up Pay.
29: Vishwasi Arakshava Saha Ehalama Pratilaba Samagin, Commercial Bank Vistavara Tanpatu Sandaha, Siyayata Ekula දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
4: ස්ටාර්ස් මිලාන් පෝෂදායි යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
5: ස්ටාර්ස් මිලාන් පාස්ටා හවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වය දැන් දම් පාටින් ACL Fire Guard Fire Flame Retardant Pramithiye Purogami
6: Api ahanne kalaguna viparyasa siduwanne vayugole kumana stareeda 1 parivartiya golaya 2 taapa golaya
7: parivartiya golaya
8: නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
9: Yatha Pocket Money.
8: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
9: සතියත්.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
8: සම්පත් ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත්
9: වාසි පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිසං කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: குட் மார்னிங் தம்பல உதே 9:00 வினாடி 2:00
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: තකෙව අට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. Galani Fire Shield Purple Fire

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
0: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
2: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන.
8: Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapathrabi. Mulya samagoki. Sri Lanka tanpa durakshana yojana kame samagoki.
9: Theater. Tele depaya. Aluth kalawakata tele natya pelak balanna.
10: Mama dakala hanguna ne.
11: Hanguna. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙන ගන්න නෑනි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියා අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සාමූහික ශක්තිය.
2: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
3: අපි
2: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
4: සින්දු සියත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ
4: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
6: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදි සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
7: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676252320
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners, number 221, Dharmapala Mawat Kolambahata.
10: Cargill's Food City, Satyanthi Adumamila Pirelia. Carat kilogram ekak velandapala mile rupiyal 400ai. Ape mile rupiyal 250ai. Wattaka kilogram ekak velandapala mile rupiyal 280ai. Ape mile rupiyal 120ai. Mema mile ganan peradenum dimekin torawa wenas wiya hakiya. Mema dimana walangonne 2026 September 12 sita 14 dakwa. Toga awasan munuturu pamanai. Kondisi sahithai.
11: Asina mena kohinda sir? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
13: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායු ගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
14: පරිවර්තීය ගෝලය
15: නවය වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යතෝ පොකට් මනි
15: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: 2025 දී GDP එකෙන් 16.7%ක් දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
5: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
7: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි, කිල්ස් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 290යි, ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි, ඊවා ඩ්‍රයි ටෙක්ස් බින්ග්ස් රුපියල් 135යි. කාගිල්ස් ෆුඩ් සිටි
9: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
11: අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000

0: குட் மார்னிங் தம்பலாவு தேதாயி
1: වේලාවේ ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: था टॉप स्टोरी।
1: විදෙස් ප්‍රේෂණ වැඩි වෙයි. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 786.6ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව පැවසුවේ ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂ වර්ධනයක් බවයි. මෙතර ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසයේ දක්වා කාලය තුල විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6131ක්. ඒද පසුගිය වර්ෂයේම කාලයට සාපේක්ෂව වර්ධනයක් බවයි මහ බැංකුව පැවසුවේ. තවත් දේශීය පුවතක්. තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරා දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්තයේ බලපිටත් යාමට නියමිතයි. එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ශ්‍රේෂ්ඨපල දීපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු වනු ඇත. කම්කරු සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම හා තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala.
3: Nidoli. Sam mohotakma.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 1 2 1 1 2 1 7 7
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි හොන්දිසි සහිතයි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7 1 3 1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition බැංකුවට යුරු මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරදුම් ලබයි
7: Miss හොඳ කුල්ද
8: කුල් මොකද මම හොට් නේ
7: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදු යුත් වගේ
8: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමහරට අහලා පුරුදු ඇති
9: Oh my god
7: ඔඩි මිස් සුදු කොච්චි
10: hot and spicy with sudu kochi kochi
11: moli siyatama havas dekata sudu kochita
7: miss excuse me miss
8: no ummanang show time ekedi vitarai
12: amme man thamai me sare wediyenma lakunu ganne
8: ne man thamai wediyenma ganne
7: hari api balamu ko enan siyata pocket money prashna walata kawuda hariyatama uttar denne kiyala
8: hariyata uttar dunnot rupiyal 5000 ko thammena
13: pahawasare indan 11 wasara wenakan igena ganna duwe putte oyala tai me awasthawa danma daruwage namai kamai wasarai 0.714 151 151 ekata whatsapp karanna satya dawas 5ema උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමයි.
15: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
17: මන්නම් හිතන්නේ නැහැ
15: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
0: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්
15: සියත සතියක්

0: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Gagilis Food City සතියන්ති අඩුම මිල පෙරළිය. මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 120යි. දිගුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 280යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම වලංගුවන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ඉරසර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 22,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේකබඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
7: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
11: පරිවර්තීය ගෝලය
12: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
13: යතෝ පොකට් මනි
12: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න

0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක් ඉස්තර
4: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000 NIBM the City University the place to be.
5: ඇයි මට ඇයිද හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
7: දරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වල
8: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
10: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
11: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
12: මේ මුදල් ගෙවා ප්‍රචාරයක

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: Milan Pasta.
2: Brand new නත් registered දුනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. හොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරි මාරි ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
4: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
5: හොයිස් රොසෙලා.
4: රොසෙලා කියන්නේ බල්ලෙක්.
5: බූ බූ බූ බල්ලෙක්.
4: ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
7: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
11: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: குட் மார்னிங், நாங்க லவ்தே குலஹை வினாடி கை
1: வேலாவ ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: පවතින වේලි කාලගුණ තත්ත්වෙන් පීඩාවටපත් සංඛ්‍යාව ඉහළට. පවතින වේලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 161,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික් අටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට අයත්. පීඩාවටපත් දිස්ත්‍රික්ක ලෙස අම්පාර, අනුරාධපුර, බදුල්ල, බඩකඩපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර හඳුනා ගැනුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපයන පුද්ගලයන් සංඛ්‍යාව 141,312ක්. දැන් නිදෙස් පුවතක්. ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගින් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. විදේශ මාධ්‍ය පැසුවේ අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් අදාළ යාත්‍රාව සමග පැවති සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි. මේ වන විට අතුරුදන්ව වූ යාත්‍රාව සවා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි. විමානතුර සිදුවන අවස්ථාවේදී අදාළ යාත්‍රාව සුරපයා නගරයේ සිට බෙන්ජමාසින් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙතෝගේ සෑම

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.

හයි ගුඩ් මෝනිං. කොහොමද වීකෙන්ඩ් එක ප්ලෑන් කරපු දේවල් වලට කරගන්න පුළුවන් වුණාද? ඔන්න අංජලියාව, ඔයාගේ පරණ මතක අලුත් මතක ඔක්කොමත් එක්ක ඔයත් එක්ක ඒ ආදරය බෙදා ගන්න. අංජලි උදේ 11 ඉඳන් හවස 4 වෙනකන් ඉන්නවා, මතකයි නේද? අද අපි කතා කරමු, ඔයාට කාලය ආපස්සට ගෙනියන්න පුළුවන් වුණා නම්, ඔයා ජීවිතේ එකම එක දවසකට ආදරය කරනවා නම්, අන්න එහෙම ඔයාට යන්න ලැබුණොත් ඒ දවසට ඔයා ආසම මොන දවසට යන්නද? ඔබට ඒ ආයෙත් ජීවත් වෙන්න ඕන අන්න ඒ ලස්සන දවස මොකක්ද කියලා අපිට කියන්න අපි හැමෝ එක්කම ෂෙයා කරගමු. 0711982294 අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. අංජලීනෝ හවස 4 වෙනකන්, මතකයි නේද?

0: හිත පිරෙන්න සියත.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්මා සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
4: සමාජ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
10: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0.718 492 192 0.71 132 77
13: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සහාය.
19: මිස් හොඳ කුල්ද?
7: කුල්. මොකද මම හොට් නේ.
19: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
7: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහල පුරුදු ඇති.
3: Oh my god.
19: ඔඩි මිස් සුදු කොච්චි.
11: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
0: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
19: මිස් මිස් excuse me මිස්.
7: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
17: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
0: රාජ්‍යරය ගොබ්බයා.
4: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
1: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

උදේ 11යි විනාඩි 25යි. ඔන්න අපේ WhatsApp එක පැත්තට අපි යනකොට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අපිට. අපි කියවනේ වාගේ පරණ මතක අලුත් මතක කතා කරමු කියලා. මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මගේ ග්‍රැජුවේෂන් ඩේ එක. එදාටලු යන්න කැමතිම නිමල්ක තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මගේ අම්මා තාත්තා මාව දැකලා ආඩම්බර වෙච්ච ඒ මොමන්ට් එකට යන්න මං කැමතියි කියලා නිමල්ක කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාටත් පුළුවන් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න 0711 982 294 WhatsApp නම්බර් එකට. ඉතින් මේ සින්දුව ඔයාටයි ඒ වගේම සියතහකට ඉන්න හැමෝටමයි.

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණි කත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Mahabankwe Avasaralat Balapatra Labhi Mudal Samagaki.
5: After levels, Psychology, Biomedical Science and Nursing study karanna. LTR samaga ekathu wanna. Pivisenna www.slit.lk. Slit and Hemas. Adhyapanaya saha saukhya satkare samuhika shaktiya.
6: Hina wenna menna welawa.
7: Japane Okinawa wala kiyanne vayasakama minissu inne. Avasa 6-7 weddi weda tika lassana divara kala lego rest karana.
8: Okay.
7: Rest.
8: Resting.
7: Restin වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
2: අනුග්‍රහය.
1: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන
10: අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
20: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
21: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
22: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
23: ඕනම කැමක් temperature කර ගන්න නියම බටල් වත්ත බට.
24: real මට experience එකකට නල් වත්ත බට.
25: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
26: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
27: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
28: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
29: LOLC Finance. හරියන්න හරිම තැන.
30: වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
31: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
32: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111-544-5000.
33: දැන් Vietjet කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
34: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
35: Let's Vietjet.
32: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within.
0: Nidas Panseka, Aduma Masika Parikekata, Audio System Meka Karaganna.
1: Avan Second Phone Deyak Adage Vanna Ganna.
2: Avan Sticken Tika Pay.
32: Vishwasi Arakshava Saha Ihalama Pratilabha Samagin, Commercial Banque Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න
4: ස්ටාර්ස් මිලාන් පැෂනයි දුවන පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක්
5: කරන් ස්ටාර්ස් මිලාන්
6: පැස්ටා කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogami
7: Api ahanne Kalaguna Viparyasa Siduwanne Vayu Gole Kumana Stareda 1 Parivartiya Gole 2 Taapa Gole
8: Parivartiya Gole
9: නවය වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත සතියන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම්. විදේශීය ප්‍රේෂණ ඉහළට. ඉන්දුනීසියානු මුහුදේදී පුත්කලන් 243ක් සමග යාත්‍රාවක් අතුරුදාන.
0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Pirin Sieta. Sieta Patre with Hasa. Ude Hatai Panahata. අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න
3: හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන්න 0.114700
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.114700 NIBM The City University The place
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: සෙලන බැලිකොට යුරෝම නිසම්මන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ළමයි
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනු හිතවත්කම

0: ප්‍රියදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ
3: අම්ම සල්ලි දාන්නද
2: සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13යි 19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව තවල් 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දුම්රිය වෘතිය සමීතයේ වැඩවර්ජනයකට සූදානමේ. විදේශීය ප්‍රේෂණ ඉහලට. කොල්ලාශ්‍රිත අපනයනයෙන් වාර්තාගත අතායමක්. ඉන්දුනීසියානු බුහුදේදී පුද්ගලයන් 243ක් සමග යාත්‍රාවක් අතුරුදාන්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි. සෑම මොහොතක්ම රස

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කර භාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර්ක
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
5: පවතින වේලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 161,451 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික් අටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට අයත්. පීඩාවට පත් දිස්ත්‍රික්ක ලෙස අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර හඳුනා කැරුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපයන පුද්ගලයන් සංඛ්‍යාව 141,312. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 43221කට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජනතා ප්‍රකාශ කළේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වීමෙන් තමන් මේ වන විට දැඩි අපහසුතාවයට පත් ඇති බවයි.
6: බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපි අපිට වතුර ටිකක් ලබා දෙන්න බට දාලා හරි කියලා.
7: සත්තු ඉන්නවා 2000කට වැඩි ගණනක් ඉන්නවා. ගිරි ගොවියන්ට කිරි කණ්ඩ සත්‍යක් නැහැ. හරකුණ්ඩ කණ්ඩ නැහැ, බොණ්ඩ වතුර නැහැ. අන්න ඒ නිසා ඒවුන්ගේ පාලනේ දැන් බිඳුවට බැහැලා තියෙන්නේ.
8: මාළුත් මැරිලා මේ වැයෙන් තව වතුර ගත්තේ මේ කුඹුරිය ආයට. දැන් ඒ වතුර නැහැ බිඳුවක්වත්. මේ පාරත් මැරුණා කුඹුරු ඔක්කොම.
5: පවතින අධික වේලි කාලගුණයේ හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේට ජලය සැපීම අසීරු වී තිබෙනවා. ඒ හේතුවෙන් වනෝද්‍යානයේ සතුන්ට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදු වී ඇති බවයි පරිසරවේදීන් පැවසුවේ. දැනට බලපෑ ඇති එල්නිනෝ තත්ත්වය වසරේ අවසන් මාස තුනේදී ඉතා ප්‍රබල එල්නිනෝවක් බවට පත්වීමේ සම්භාවිතාවය 98%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර ඌව උතුරු මැද මධ්‍යම සහ සබරගමු යන පළාත්වලට මෙන්ම වවුනියාව, මන්නාර, මුලතිව් සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටද අකුණු අනතුරු පිළිබඳ වැඩි අවධානමක් පවතින බවයි කාලුකුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවේ.
9: මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිතව 15 වායුගෝලයේ සුළං රටාවේ වෙනස් වීමක් සිදු වෙමින් පවතිනවා. ඒ හේතු කොටගෙන අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී කිකුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තමයි වන් පවතින්නේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අද දිනේදී උතුරු මැද මධ්‍යම සපරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල තැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කරන්නත් පුළුවන්.
5: ඇතැම් ප්‍රදේශවල ඩීසල් බෙදහැරීමේ ගැටලුවක් ඇති බව පාරිභෝගිකෙන් චෝදනා නගනවා. ඔවුන් පැවසුවේ බොහෝ ස්ථානවල ඩීසල් බෙදහැරීම් තාවකාලික වත්හෙටවා ඇති බවයි. ඉන්ධන බෙදහැරීමේ සමාගම්වලට නිසිමිලක් ලබා නොදීම හමුවේ ඩීසල් බෙදහැරීමේ පාඩු සිදුවීම් මත බෙදහැරීම් තාවකාලිකව නතර කර ඇති බවයි කණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ විධායක කමිටු සාමාජික ශාන්ත සිල්වා පැවසුවේ.
10: ඉන්ධන පිරුම්හල්වලට එල්ලුම් කරන ප්‍රමාණයට ඉන්ධන ලබා දෙනීමට ඔවුන්ට හැකියාවක් නැති තත්ත්වයක් කියලා දිනවා. ඊට හේතුව ඉන්ධන මිල සූත්‍රය අනුව නෙමෙයි ඉන්ධන ගැලපීම කරලා තියෙන ඔවුන් විවෙනවට ඩීසල් සම්බන්ධයෙන් විශාල අලාභයක් ලබන බව පැවසි සාකච්ඡාවේදී අපට දැනගන්න ලැබුණා. ඉන්ධන බෙදීමේදී රුපියල් 100ක සහන ආධාරයක් ලබා දුන්නා. ඒකත් දැන් නැවතිලා තියෙනවා. එම හේතුව නිසා තමයි මෙම ඉන්ධන ලබා දීම සීමා සහිතව ඉන්ධන පිරුම්හල්වලට ලබා දෙන්නේ.
5: සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා පැවසුවේ ඉන්ධන තුක පැවතියද සමාගම් විසින් බෙදාහැරීම් සිදු කර නොමැති බවයි.
11: සමාගම් ඒගොල්ලන්ට ඩීසල් වලින් පාඩුවක් වෙන හින්දා ඒගොල්ලෝ ඉෂුව එක පොඩ්ඩක් අඩු කරලා. ඒකත් සමහර ප්‍රදේශවල ඒ සමාගම් වල ෂෙඩ්ස් වල ඩීසල් බෙදන එක ඒගොල්ලෝ සීමා කරලා. ඒක තමයි ඔය තියෙන්නේ. ඒ පාරිභෝගිකයෝ අපේ පිරුම්හල් වලට එනවා. සිපිට් කොයිස් හැටියට තොග පිළිබඳව කිසි ගැටලුවක් නැහැ.

0: ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ.
1: සංචිත ප්‍රමාණයන බිලියන 7කට වඩා අඩුයි. ඒකෙනුත් බිලියන 1.5ක්ම තියෙන්නේ ඊනෙන් ලබාගත් පහසුකම. මම ආයසරක් මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශනයක් ගත්තොත් එම ඔහු කියලා තිබුණා මේ තියෙන සංචිත අපිට ඇති. අපි ඉදිරි කාලය තුළ බිලියන 10ක් වෙනකම් මේක වැඩි කරගන්නවා කියන කතාව කියලා තිබුණා. අපි දන්නේ නැහැ මහ බැංකුවේ මොකක්ද ඒ උපාය මාර්ගය කියලා. පෞද්ගලික මගේ හැඟීම නම් මේ සංචිත ප්‍රමාණය මදි. ඒක පෞද්ගලික කාලෙම අපේ සංචිත කැණි වැඩි වෙලා තියෙන අර බිලියන 1.5 චීනෙක අයින් කරොත් තාමත් අපිට තියෙන බිලියන 5.5ක් විතර. ඉතින් අවුරුද්දකට අපි ණය ගෙවන්න ඕනේ මේකෙන් පස්සෙනුත් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට පස්සෙනුත් වශයෙන් බිලියන 3ක් විතර අවුරුද්දට. ඒක වාහන ගෙන්නන්නත් අපි බිලියන 2ක් විතර වියදම් කරනවා. ඉතින් ඒ සංචිත ආවේ නැත්නම් අපේ අපනයන වැඩි වුණ නැත්නම් විදේශ ආදායම කරන විදේශ ශ්‍රමික ආදායම වැඩි වුණ නැත්නම් හෝ සංචාරක ආදායම වැඩි වුණ නැත්නම් අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වීමක් වුණොත් මට තාම මේ සංචිත ඇති කියලා කියන්න පුළුවන් තැනක නැහැ. අපි ඉන්නේ හරියටම පෙර සාමාන්‍ය භාෂාවක කියන්නේ වැටුඩේ කියන තින් ඒ සංචිත ටික හරියට කළමනාකරණය කරගත්තොත් පුළුවන් වෙයි.
0: පොල් සංවර්ධන අධිකාරිය සභාපති ශාන්ත රණතුංග සඳහන් කළේ ශ්‍රී ලංකාව පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1222ක අපනයන ආදායමක් ඉපයීමට කටයුතු කර ඇති බවයි. මීට සමගාමීව සම්මාන උළෙලක්ද පැවැත්වීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් මිලියන 1222ක අපනයන ආදායමක් ලැබුවා පොල් ආශ්‍රිත අපනයනයෙන්. ඉතින් මේක අපිට සුවිශේෂ අවස්ථාවක්. ඒ විශේෂ අවස්ථාව අපිට උදා කර දුන්නු අපේ මැනුපැච්චරස්ලා, අපේ ප්‍රොසෙසර්ස්ලා, ඒ වගේම ෆෝඩර්ස්ලා, ඒ ඔක්කොම අගේ කරන්න අපි කොකනට් අවෝඩ් එක සංවිධානය කරලා තියෙනවා.
0: දුම්රිය වෘත්තීය සමිතිය කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය අනිවාර්යම සිදු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන ගැටලු මීට මූලික වී ඇති බවයි.
3: අදාළ අංශ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා දැනුවත් කරලා 22ක කාලයක් දීලා තියෙනවා මේ සඳහා විසඳුම් දෙන්න. නැති වුණොත් අපි උත්ීය ක්‍රියාමාර්ගයකට යනවා කියලා ලිඛිතව දැනුම් දීම් සාකච්ඡා මාර්ග. ඊළඟ අදියර තියෙන්නේ ෂණික වැඩවර්ජන, ඊට පස්සේ අඛණ්ඩ වැඩවර්ජන. ඉතින් මේවට අපි පියවරෙන් පියවර එන්නේ. අපි හිතන්නේ ඒතර රියෙහි කියලා. සමහර විට සමස්ත රාජ්‍ය සේවයේම අඛණ්ඩ වැඩවර්ජන වලට යයි දැන. මොකද බහුතරයක් රාජ්‍ය සේවකයෝ දුම්රිය භාවිතා කරන අය. දුම්රියට විසඳුම් දෙන්න නැත්නම් අනෙකුත් රාජ්‍ය සේවා වෘත්ති සමිති පවා අපිත් එක්ක අත්වල් බැඳගන්න සූදානමින් ඉන්නවා මේ.
0: දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති වෙත හෙට දිනේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. එම සාකච්ඡාවේ නිසි විසඳුමක් නොලැබුණොත් සැලසුම් කර තිබෙන පරිදි වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ. නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ගුවන් මගින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙසේ නත්තනංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 42 දෙහරිදියේ පසු ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. රේගු නිලධාරීන් විසින් ඔවුන් නත්තනංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් විසින් දුම්වැටි තොගය මෙරටට ගෙන්වා හරිත මාවත ඔසේ පිට කරගෙන යමින් සිටියදී ඔවුන් විසින් රැගෙන ගමන් මළු 4ක් තුල තිබී විදේශීය දුම්වැටි 106,600ක් සුවකත් පවයි ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පැවසුවේ. මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 1,59,90,000ක්. සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන රේගු නිලධාරීන් විසින් ක්‍රියාත්මකයි. විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීවත් බෝම්බයක් සහ ජීව පතුරුම් 6ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව වලකුඹුරු මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකුඹුරු මුල්ල කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 47 පුද්ගලයෙක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගින් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් අදාළ යාත්‍රාව සමග පැවති සියලු සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටි ඇති බවයි. මේ වන විට අතුරුදන් වූ යාත්‍රාව සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි. විමානතුර සිදුවන අවස්ථාවේදී අදාළ යාත්‍රාව සුරපයා නගරයේ සිට බංජ මාසෙන් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා. සෞදි අරාබියේ පීටිෂ්

0: තරාරු හමුදා කඳවුරු වෙත ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර එල්ල කළ බව යේමන ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැසුවේ යේමනට එරෙහි ප්‍රහාර මෙහෙවන අනතන මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි. ගෝලීය සාගර ප්‍රවාහන මර්මස්ථානයක් ලෙස සැලකෙන බාබ් මණ්ඩේබ් සමුද්‍රීය ආසන්න වෙරළ නගර සියල්ලම අත්පත් කර ගැනීමටද යේමනේ හූති කැරලිකරුවන් සමත්ව තිබෙනවා. සෞදි අරාබියට හූති සටන්කාමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 70ක්. සෞදි අරාබියද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. විදෙස් මාධ්‍ය පැවසුවේ සෞදි බලශක්ති සිවිල් සහ ආරක්ෂක පහසුකම් වලට දැඩි හානි සිදු ඇති බවයි. සෞදි අරාබිය චෝදනා කළේ යෙමන හූති සටන්කරුවන් ඉරානයේ විසින් මෙහෙවන බවයි. සෞදි අරාබිය තුර්කිය සහ පාකිස්තාන අතර ඇති කරගත් බලශක්ති ගිවිසුමක් වන මක්කා ගිවිසුමටද මෙමගින් හානි සිදුවන බවයි තුර්කිය පැවසුවේ. යෙමනේ හූතිවරු නිවේදනය කළේ බාබ් මැන්ඩේබ් සමුද්‍ර සන්ධියේ ප්‍රධාන ජලමාර්ග අත්පත් කර ගැනීමට සූදානම් බවයි. ඔවුනියේ බාබ් මැන්ඩේබ් පසල ඇති මොචා වරායේ බලයද අල්ලා ගැනීමට සමත් වුණා. ජලි සිරස්තල දුම්රිය වෘත්තීය සමිතියේ වැඩ වර්ජනයකට සූදානමේ. විදේශීය ප්‍රේෂණ ඉහළට. පොල්ලාශ්‍රිත අපනයනයෙන් වාර්තාගත ආදායමක්. ඉන්දුනීසියානු මුහුදේදී පුද්ගලයන් 243ක් සමග යාත්‍රාවක් අතුරුදාන්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරූඩ් වනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: 1944 December 24 වෙනිදා. ජය කරන්න බලන්න Taman ආදරය කරන කවුරුත් නැතිව එකිනෙකා වෙනුවෙන් සෙල්ලම් කරපු American football match එකක්.
2: කොලෙජ් එකේ එකට football play කරපු මේ players ලා ගොඩක් දෙනෙක්ගේ අන්තිම football match එක උණු The Mosquito Ball.
1: දෙවන ලෝක යුද්ධ කාලේ තමන්ගේ ෆුට්බෝල් කරියර් එක පැත්තකින් තියලා අවිනිශ්චිත ජීවිතයත් එක්ක US Marine එකට එකතු වුණු මේ ෆුට්බෝල් ප්ලේයර්ස් ලා ගැන ක්‍රියේට් වුණු ට්‍රූ ස්ටෝරි එකක් තියෙන The Mosquito Ball movie එක ළඟදිම රිලීස් වෙනවා.
2: යාළුකම, ෆුට්බෝල්, කැපකිරීම, ඒ වගේම යුද්ධය නිසා ජීවිත වෙනස් වෙන විදිය මේ හැමදේම එකට එකතු කරලා හදන මේ movie එක ඩිරෙක්ට් කරන්නේ පීටර් බර්ග්.
1: ෆුට්බෝල් ෆීල්ඩ් එකක එකට හීන දෙකපු යාළුවෝ වෝර් සෝන් එකක එකිනෙකා වෙනුවෙන් ජීවිතය කැප කරන හැටි බලන්න The Mosquito Ball රිලීස් වෙනකන් ඉන්න.
0: Talk of the Town.

වෙලාව දෙවල් 12යි විනාඩි 23යි. අංජලි කිව්වනේ ඔයාට ඔයාගේ පරණ මතක ඔයාට යන්න කැමතිම දවසක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න කියලා. අන්න එහෙම මට ආපු ලස්සන මෙසේජ් එකක් කියවන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. මෙන්න මෙහෙම මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හිතුවේවත් නැති දවසක, හිතුවේවත් නැති වෙලාවක, බලාපොරොත්තු නැති ප්‍රථම ආදරය ලැබුණු දවස. කවදාවත් මමතක වෙන්නේ නැහැලු. එයා කියනවා ඒ දවස December 31 වෙනිදලු. ඉතින් ඔයාටත් පුළුවන් මේ ලස්සන දවස, ඔයාගේත් ලස්සන දවස් තියෙනව නම් මට කියන්න. ඒ දවස ගැන මට කියන්න ඕනේ ඔයා 0711 982 2 98 4 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා. ඉක්මනට මැසේජ් එකක් දාන්න.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
5: සමාගම ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.11 732 1000 NIBM The City University The Place to Be
2: Kagil's Food City Satyanti Aduma Mila Peraliya Carat Kilogram Ekak Velanda Palamila Rupiyal 400 Ape Mila Rupiyal 250 Wattaka Kilogram Ekak Velanda Palamila Rupiyal 280 Ape Mila Rupiyal 120 Mema Mila Ganan Peradenum Dimakin Torawa Wenas Wiya Kiya Mema Dimana Walangonne 2026 September 12 Sita 14 Dakwa Toga Awasan Mona Turupamanai Kondisi Sahithai
6: Avadat Kagil Nivasi Palamu Rakawarnaya SCL Fire Guard Wire Then Dump Party SCL Fire Guard Wire Flame Retardant Pramithiye Purogama
7: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
8: පරිවර්තීය ගෝලය
9: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලක ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට ඇවිල්ලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්.

0: casa ti antea.
1: දැන් වෙලාව තවල් 12:44. අපි කතා කර කර ඉන්නේ වාගේ පරණ මතක අලුත් මතක හැම දෙයක් ගැනමනේ. කාලේ තික්මෙන්ට ගෙවිගෙන යනවා. ඊළඟ පැය පටන් ගන්නත් ළඟයි. මැසේජ් එකක් දාන්න වාගේ ලස්සන දවස ගැන. 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට. අංජලි ඉන්නවා 4 වෙනකන්.

0: ಇರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ
1: ಸಿಡಿಪಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ವೆತಿನ್ ಸಿಯತ 15ක් ದಕ್ವಾ ಅಸಮ ಸಮ ಪೊಲಿ ಅನುಪಾತ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದಹ 0.117388 ಅಮತನ್ನ ನಯ ಶ್ರೇಣಿಗತ ಕರೀಮ BBBLK ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಫಿಚ್ ರೇಟಿಂಗ್ಸ್ ಲಂಕಾ ಲಿಮಿಟೆಡ್ ಶ್ರೀ ಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕ್ವೆ ಅವಸರ ಲಾತ್ ಬಲಪತ್ರ ಲಾಭಿ ಮುದಲ್ ಸಮಾಜಕ್ಕೆ
2: ಪರಂಪರಾ ಗಣನಾವಕ್ ಅಪಿ ಉಪವ ಬಲ ಗೆನ್ಬೋವಾ ಇಹಾ ಮೆಹಾ ನುಪೆನನ ಬಿತ್ತ್ಯಕ್ ಅತುಲಿ ತಿಬುನು ಅಪೇ ನಾಮಯ ಉಸಸ್ ತತ್ವಯ ಉಪ ಉಪಿ ಜೀವಿತೇ ತರಂ ವಿಶ್ವಾಸ ಕಲ ದಿನೇನ್ ದಿನ ತಾಕ್ಷಣಯ ಆರಕ್ಷಾವ ಇಹಲ ನಂಬಮಿನ್ ಪ್ರಮಿತಿಯ ಸಾಧಿಕ ಕಲ ಗಿನ್ನಿ ರೆಕವರಣೆ ಜಾತಿಕ ಸುರಕ್ಷಿತ ಕರಣಯ ಕ್ಯಾಲನಿ ಫೈನ್ ಶೀಲ್ಡ್ ಪರ್ಪಲ್ ವಯರ್ ದೆನ್ ವಿಲನ ಬಲೇ
3: ಯಾಮಿನ ಕೊಯಿಂದ ಸರ್ DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ
1: සංවර්ධනලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත්යක් ඉදිනා ගන්න DLB වාසි කොයි කාටත් brand new උනත් register දුනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114700 අමතන්න වසර 20 තුනක නොබිඳු නොවිශ්වාසය
4: මටයි තේ හැමදේම මගෙන් ඈත් වෙන්නේ
5: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්
6: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
8: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
9: සිටි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි කිල්ස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි ඊවා ඩ්‍රයිටෙක් වින්ග්ස් රුපියල් 135යි කාගිල්ස් ෆුඩ්
10: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවල් වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
11: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා
12: හොයිස් රොසෙලා
11: රොසෙලා කියන්නේ බල්ලෙක්
12: බූ බූ බූ කලෝ
11: මද ඔයා මොතයිද
12: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ
11: නෑ
12: මං කී අවුලක් නෑ නේ මොකද මට එහෙම වචන කියන්නේ බලන්න
11: කටේ අවුල නෑ ඔළුවේ අවුල කියලා අතන ටික යන්තම් කියා ගන්න බුල ඒක ප්‍රශ්නයක් නෑ කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව

0: සීතාගනින්න දැංගලාව තවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: देवर इंट निवेदनयाक मोहतुरल हेलेम पिलिबंदव कालकुण विद्या डिपार्टमेंटु विसिन अवादात्मक निवेदनयाक निकुत करते बेनपा हलावत सिट कोलंब गालसा मातरहरा पोतुवल दक्कावन मोहतु प्रदेश संधा मेम निवेदनय बलंगुवनु एति යනුව හලාවත සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.0 සිට 3.3ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මෙම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. අද පසු 12ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනේ දක්වා බලංගු වනු ඇත. දැන් විදෙස් පුවතක් ඉන්දියාව ඔසාමා බිල්ලාඩන්ගේ ප්‍රහාරයේ කේන්ද්‍රයක් බවට පත් වී තිබූ බව ද හින්දු පුවත්පත CIA බුද්ධාජ වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා. 1998 සිට ප්‍රහාර එල්ල කිරීමට සලකා බලමින් සිට ඇති බවයි එම පුවත්පත පැවසුවේ. ඇමරිකාවේ පෙන්ටගන ප්‍රහාරයට ප්‍රථම මෙම සැලසුම සිදුව තිබෙනවා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රැ

0: එකක් RDB Youth Classic room ගිනුම
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ බාහනේ පැත්ත රදිනවා වගේ
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද
1: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ
3: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර්ක
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට

0: සියත පිරෙන්න සියත.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: වාසිනා වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10, 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
4: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
4: දැන් හොඳ.

0: තනං ඉන්නෙත් හොඳයි.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.73310 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයේ ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112 732 1000. NIBM The City University, the place to be.
4: Miss, හොඳ cool ද?
5: Cool. මොකද මම hot නේ.
4: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු යුත් වගේ
5: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහලා පුරුදු ඇති.
6: Oh my god.
4: ඔඩි Miss Sudu Kochi. Hot and spicy with Sudu Kochi. Kochi.
7: Moni Siyatama Havasa Dekata Sudu Kochita.
4: Miss. Excuse me, Miss.
5: No. Ummanang showtime ke de vitarai.
8: Theater. Teli depaya. Aluth kalawakata teli natya pelak balanna.
9: Mama dakala hanguna ne.
10: හැංගුණ මං අම්මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
11: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්.

දැන් වෙලාව තවල් එකයි විනාඩි 24යි. ඉතින් මං කියවනේ ඔයාගේ ජීවිතේ වලට යන්න කැමතිම දවස, එහෙම නැත්නම් ආයෙත් ඔයාට වරමක් ලැබුණොත් යන්න කැමතිම දවස ගැන මට මැසේජ් එකක් දෙන්න කියලා. මතකද? අන්න ඒ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අපිට WhatsApp එකට. අන්න එහෙම කිව්වහම අපිට නමක් නම් සඳහන් කරලා නැහැ. එයා කියලා තියෙන්නේ මම කැමති ආයෙත් මගේ පොඩි කාලේ අවුරුදු දවසකට යන්න. මොකද අපේ අම්මගේ කැවුම් කෑල්ලක් ගන්න, කොකිස් කෑල්ලක් ගන්න එයා කැමතිලු. අන්න ඒක නිසා එයාට ඕනේ පොඩි කාලේ අවුරුදු දවසකට යන්නලු. ඉතින් අපිත් කැමතියි මේ දවස්වලට යන්න නේද? අන්න එහෙම ඔයාලත් එහෙම ලස්සන මතකයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. 0711 982294 අපේ WhatsApp නම්බර එකට.

0: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදමයි දුම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන්න 011 4700.
2: hina wenna menna welawa.
3: ජපانے ඔකිනාව වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
18: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ඕනම කැමක් temperature කර ගන්නට නියම බත්තල්වත්ත බට.
8: real මට experience එකකට නල්වත්ත බට.
7: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
3: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
15: LOLC Finance. හරියන්න හරිම තැන.
2: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයෙන්
10: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
9: දැන් VietJetTech කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's VietJet.
12: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within.
14: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
5: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
19: Avance Ticken Ticka Pay.
18: Vishwasi Arakshava Saha Ehalam Pratilaba Samagin, Commercial Banquist Tavara Tenpatu Sandaha, Sayata Ekulahak දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
7: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
13: ස්ටාර්ස් මිලාන් පරෂදායි දුවරන් පිටිවල ගුණේ පිරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
15: මිලාන් පැස්ටා.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
8: දොරකුළු ඇරෙන
20: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
21: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
22: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
21: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
23: දෙස කල්පනා බාවෙලා පායලා රැපුලා.
24: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
25: අපි ආයේ හමු නොවෙන.
24: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
26: සින්දු සියත අනුග්‍රහය.
27: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
28: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
29: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
30: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
31: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
32: පරිවර්තීය ගෝලය.
30: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලේ ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
33: යතෝ පොකට් මනි
30: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: ಅಂತ ಪಿರೆಯನ್ನು ಸಿಯತ ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದಯ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ
1: ಸಿಡಿಪಿ ಸ್ಥಾವರ ತನ್ಪತು ವೆತಿ ಸಿಯದ ಪಹಲವಕ್ ದಕ್ವಾ ಅಸಮ ಸಮ ಪೊಲಿ ಅನುಪಾತ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದಹಾ ಬಿಂದುವ ಎಕೈ ಕೈ ಹತೈ ತುನ್ಸಿಯ ಅಸುವಟೈ ತುನ್ಸಿಯ ಅಸುವಟ ಅಮತನ್ನ ನಯ ಶ್ರೇಣಿ ಕತ ಕರೀಮ ಬಿಬಿಬಿ ಎಲ್ ಕೆ ಔಟ್ಲುಕ್ ಸ್ಟೇಬಲ್ ಫಿಚ್ ರೇಟಿಂಗ್ಸ್ ಲಂಕಾ ಲಿಮಿಟೆಡ್ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಬ್ಯಾಂಕುವೆ ಅವಸರ ಲಾತ್ ಬಲಪತ್ರ ಲಾಭಿ ಮುದಲ್ ಸಮಾಗಮ
2: ಪರಂಪರಾ ಗಣನಾವಕ್ ಅಪಿ ಉಪವ ಬಲ ಗೆನ್ಬೋವಾ ಇಹಾ ಮೆಹಾ ನುಪೆನ ಬಿತ್ಯಕ್ ಎತುಲಿ ತಿಬುನು ಅಪೇ ನಾಮಯ ಉಸಸ್ ತತ್ವಯ ಉಪ ಉಪಿ ಜೀವಿತೆ ತರಂ ವಿಶ್ವಾಸ ಕಲ ದಿನೇನ್ ದಿನ ತಾಕ್ಷಣಯ ಆರಕ್ಷಾವ ಇಹಲ ನಂಬಮಿನ್ ಪ್ರಮಿತಿಯ ಸಾಧಿಕ ಕಲ ಗಿನ್ನಿ ರೆಕವರಣೆ ಜಾತಿಕ ಸುರಕ್ಷಿತ ಕರಣಯ ಕ್ಯಾಲನಿ ಫೈರ್ ಶೀಲ್ಡ್ ಪರ್ಪಲ್ ವಯ ದೆನ್ ವಿಲಂದ ಪೊಲೆ
3: ಐ ಮಟಾಯಿ ತಿ ಹಮ ದೇಮ ಮಗಿನ್ ಆತ್ ವೆನ್ನೆ
4: ಐ ತುನ ದೇವಲ್ ಗೆನ ಹಿತದ್ದಿ ಲಂಗಿಂಗ್ ಮೆ ಇನ್ ಆಯ ವಾಟ ಪೇನ್ ನೇ ನಿಕೆನ್
5: ಗೆದರಿಂಗ್ ಹೆಮದೇಟಮ ಸಲ್ಲಿಲ್ಲನ್ನೋನಿದೆ ಒನ್ನ ಅಪಿಲಾಸ್ತಿ ಕಾಲೆಕಟತಿವೆನ್ ಪೊಗತ್ ಮನಿ ದೆನ್
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
10: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මේ මුදල් ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
12: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
15: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමක
16: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
17: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
18: මං නම් හිතන්නේ නැහැ.
16: දකින හේන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
19: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
1: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
16: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
20: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: දැන් වෙලාව තවල් දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: Theatre Top Story.
1: ගේපියන් වැටියේ ඉදිකිරීම් තාවකාලිකවත් හිටුවයි. බත්තල පමුණු ගම වහටියගොඩ වෙල්ලතීරයේ ගේපියන් වැටිය සම්බන්ධ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු නතර කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ එම වෙල්ලතීරයේ සිදු කළ ස්ථානීය පරීක්ෂණයකින් පසුවයි. ගේපින් වැටිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයේ සිදු කිරීමේදී අනාවරණ වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන් ඉක්මවා යමින් වැටිය ඉදිකර ඇති බවයි. වෙරළට අයත් ප්‍රදේශද ආවරණය වන ආකාරයට ඉදිකිරීම් සිදු කර ඇති බව එහිදී අනාවරණ වුණා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පරිසර අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් රාජකාරී සහ වගකීම් නිසි පරිදි ඉටු කර තිබේද යන පිළිබඳවද පරීක්ෂණයේදී ස්වාභාරණ ලෙසයි. රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ගතම උපැ 24 තුළ සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 730 දෙනෙකු අතරින් කොටගෙන තිබෙනවා. එහිදී රඳවුම් නියෝග ලබාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 11ක්. අදාළ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 423ක් සහ අයිස්ක්‍රීම් 550ක්ද පොලිස් බහරයට කැරුණා.
0: සියටා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රැ

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි, ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: අසිනාමිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් පැකි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
6: එන්න. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University, the place to be.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Argyle's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනාව ලඟ වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුගු අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550.
9: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
10: ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුවල සහ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුවල සහ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුවල සහ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුවල සහ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුවල සහ ශ්‍රී ලංකාවේ සුළු හා මධ් ගැන මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahagoki. Sri Lanka tanpa durakshana yojana kame samajikiki.
17: Sri Lankiya reality vedikave alutma peraliya. Siyata Voice of Family. Talent ekata vitarakma place ekak hambena ekama pawule dennek ekata sinkarana davantama vedikawa. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ඉදිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo electric 3 රෝද රථය. දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙතින්.
3: Gagilis Food City satyanti aduma mila piraliya murunga kilogram ekak velanda palamila rupiyal 600 ape mila rupiyal 120 digul kilogram ekak velanda palamila rupiyal 600 ape mila rupiyal 280 mema mila ganan peradanin dimakin torowa wenas wiya kiya mema dimana walangwanne september 12 sita 14 dakwa tuga awasan wenaturu pamanai kondisi sahitai
4: cdp stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata wedi visara sadaha 0.117388 amatanna naya shreni gata kirima bp LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bankwe Avasaralat Balapatra Labi Mudal Samagamaki
5: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindua Ekai Kai Hatai Atasi Asu Atai Haya Si Hat Haya
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 77
9: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
2: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙත
10: ඒක හරිම අපූරු ලෝකයක්
11: හරියට Alice in the Wonderland වගේ
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්.
14: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: යාගේ නම සීතා.
13: සීතා!
14: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස්පයි සීතා දැන් රට පුරා
17: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායු ගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
18: පරිවර්තීය ගෝලය
19: නවයේ වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: Yatha Pocket Money.
19: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
20: සතියක්

0: не සියත. සියත පත්තරේ with Hasa. උදේ 7:50ට. අනුග්‍රහය.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 251 30 20.

0: අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය විලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
2: මටයි ඉත හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
4: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල.

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි. Cargill's Food City.
3: Aluminium mane.
4: Mahatmaya, Dansale fried rice wenai. Hotel fried rice wenai. Dekama fried rice unata quality wenas.
5: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istara.
6: Ceylon Bankota Euro money sammana deka. Akandawa dewana warata Sri Lankawe paribhogika addakim sadaha visheshtatama bankuwa lesa. Sri Lankawe suluha mathuma parimana vyapara sadaha visheshtatama bankuwa lesa. Ceylon Bankuwa 2026 Euro money sammanayen pedum labai.
7: 2026 පයිදි GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
11: හොයිස් රොසෙලා.
10: රොසෙලා කියන්නේ බල්ලෙක්.
11: බූ බූ බූ බල්ලෙක්.
10: ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපසට් එක.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
13: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
14: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව සවස තුනයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ඉන්දියා top story.
1: යාල මාසයකට වසා තමයි. යාල ජාතික වනෝද්‍යානයේ කලාපංක 1 සහ 2 හෙට සිට මාසයක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වියලි කාලගුණ තත්වය හමුවේ සතුන්ට ඇතිවන තත්වයන් සලකා බලා මෙම පියවර ගත් බවයි. සංචාරක ජීප්‍රත වැඩි සංඛ්‍යාවක් වනෝද්‍යානය තුළ ගමන් කිරීම හේතුවෙන් රාජකාරී සිදු කිරීමේ අපහසුතා මතුව ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. සංචාරකින් සඳහා වනෝද්‍යානය යළි ඔක්තෝබර් මස 15 ව්‍යුර්ථ කිරීමට නියමිතයි. මෙවසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 15,67,007 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ මාසයේ පළමුවනදා සිට 6 වනදා දක්වා පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 31,885ක්. යතරින් වැඩිපුර පිරිසක් පැමිණත්තේ ඉන්දියාවෙන්. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවෙන්ද වසර ගත වූ කාලය තුළ වැඩි සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් සනසලා

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.

0: පිරෙන්න සියත. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: වාසිනාමිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තත්ත්වයක දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
0: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117 886 666.
10: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනරිත හලිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: ඒ ලෙවල් අවසන් කලසිසු එක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 732 1000. NIBM The City University. The place to be.
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
15: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
0: සියත ටෙලි දෙපැහැ.

0: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
1: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
3: රාජ්‍යය ගොබ්බයා.
4: ඒයි, හතද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සීත ටීවී තුලින්.

0: After A levels, minds explore කරන්න ready. Enroll BSc Honors Psychology degrees at SLIT. අදම ඉදම් කරන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
2: කිහිපය. නවෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Rest in
3: වගේ આવොත් ඉතින් එක ඉවරයිනේ.
5: ලොටබතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
19: real මට experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
21: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
24: LOLC Finance. හරියන්න හරිම තැන.
25: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
26: 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයෙන්
27: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
28: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
29: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
30: Let's Vietjet.
27: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
31: Nidhas Pansika, Adumo Masika Parikyegata, Audio System Mega Karaganna.
32: Avance Ken Pona Deyak, Adake Vanna Ganna.
33: Avance Ticken Ticka Pay.
27: Vishwase Arakshavasa Ehelam Pratilaba Samakin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
34: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
35: ස්ටාර්ස් මිලාන් පෝෂණයි දුර පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
36: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
37: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant Pramithiye Purogamiya.
38: Dorakulu Erena Mataka Seppu.
39: Minissu Harima Lobai.
0: තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
1: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
37: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
4: ස්කූලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: පොකට් මනි
4: සතිය දවස් 5ම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
3: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
4: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
5: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
8: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක
9: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
10: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
11: ශ්‍රී ලංකා බැංකුව 2025 යූරෝ මනි සම්මාන

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක්
0: කරස් Milan Pasta.
2: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
3: Who is Rosella?
2: Rosella කියන්නේ බල්ලෙක්.
3: බූ බූ බූ බල්ලෙක්.
2: මද? ඔයා මොතයිද?
3: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ
2: නෝ.
3: මං කී අවුලක් නෑ නේ මොකද මට එහෙම. වචන කියන්නේ බලන්න.
2: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන ටික යන්තම් කියා ගන්න. බල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
7: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
8: නතරයේ පෙරලි කරන NLB mega power දැවන්ත mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක power සුපිරි ටැග් සහ grand සුපිරි ටැග්කට සුපිරි motor රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරය NLB mega power ඔබත් අදම මිලදී ගන්න
9: පුතේ කන්නාඩි අමතක වෙලානේ
10: අම්ම සල්ලි දාන්නද
9: සල්ලි දාන්න
10: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
7: ස්ථාවරත්වයේ විශ්වාස ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයි
11: තාමත් ඉස්කෝලේ යද්දී ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
5: දැන්ම තරවගේ 9යි 9යි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
12: සියත පොකට් මනී

0: දැන් වෙලාව හවස 4:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: යථා ටොප් ස්ටෝරි.
1: විසි දෙකට එරෙහිව සජිත්ගෙන් විරෝධතා. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලබන 24 වනදා සාමකාමී උද්ඝෝෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සමග විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකට එක්වෙමින්.
2: අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා එක පක්ෂයක් පමණක් රට පාලනය කරන ක්‍රමවේදය වන් පාටි ස්ටේට් සිස්ටම් එක අපේ රටේ ක්‍රියාත්මක කරන්නට රටේම බලය පැලවත්තට ගෙන යන්නට දරන උත්සාහය පරාජය කරන්නට ඕන. ඒ නිසා මේ මොහොතේ අපි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේ අපි විශාල ජනබලවේගයක් කොළඹින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා.
1: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුපත ලබන 24 සහ 25 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. කල්ලිකුත්තු රූපලාවන්‍ය ආලේපන මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් අලෙවි කළ බොරැල්ල ප්‍රදේශීය ආයතනයකට ₹3,00,000 දඩ නියම කර තිබෙනවා. ඒ අදාළ ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පැනවූ නඩුවකට අදාළවයි. උපරිම සිල්ලර මිල සඳහන් නොකර සුවඳ විලවුන් අලෙවි කිරීම, කල්ලිකුත්තු ආලේපන අලෙවියට තැබීම සහ අවශ්‍ය තොරතුරු රහිතව කල්ලිකුත්තු ආලේපන අලෙවියට තැබීම යන චෝදනා යටතේ පාරිභෝගික සේවා අධිකාරිය අදාළ ආයතනයට එරෙහිව නඩු පවරනු ලැබුවා.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් රාදලින් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොත.

0: එකක් RDB Youth Plus සිතරුම් ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
5: සියත සතියන්ත.

හවස 4:06 දැන් වෙලාව. ඔන්න ඉතින් අදත් පුරුදු විදිහට ඉදත දවසේ හවස 6:00 වෙනකම් නිෂාන් ඉන්නවා එක්ක 2711982947 WhatsApp message එකක්. ඒවත් ලස්සන සින්දු මේ ඇහෙනවා වගේ මාත් එක්ක බෙදා ගන්න පුළුවන් හවස 6:00 වෙනකම් ලඟින් ඉන්න.

0: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනාව ලඟුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසීසයි
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132000 NIBM The City University, the place to be.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
5: බැංකුවට යුරෝමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.

0: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා කමේ සමාජික. මිස් හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට් නේ.
1: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
4: Oh my god.
1: ඔඩේ මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
1: මිස් මිස්. Excuse me miss.
3: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාර කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කුමතන මාව හොයාගත්තේ.
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
2: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
3: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
2: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners, Number 221, Dharma Palamavata, Kolamba 7.
4: Vasinamina kohinda sir? DLB vasi lottery-yen erenne.
1: Sambardhana lottery hadunwadena vasi ticket paten dinapata rupiyal laksha 10, 5, 50000 saha 25000 mudal tyaga samaga electric yathu pediy athulu tapatthaya gidina ganna. DLB vasi coin kaata vasi.
5: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
6: පරිවර්තීය ගෝලය.
7: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
7: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: Kagil's Food City සතියන්තයේ අඩුම මිල පෙරලිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 250යි. වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 280යි. අපේ මිල රුපියල් 120යි. මෙම මිල ගණන් පෙර දිනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුව 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

පොඩි රවුමක් යන්ද හවස හතර පහල විනාඩි 39යිනි. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කෙනෙක්. එයා ඉන්නේ ටිකක් ඈතක නේද? පෝලන්ඩ් වලට අපි යන්න හදන්නේ. පෝලන්ඩ් වලින් ලක්මාල් අහගෙන ඉන්නවා මේ වෙලාවේ. ලක්මාල් සුනෙත් පිළියන්දන මඩපාත රසිකදුව පුතා. එතකොට රත්නපුර කහංගම ගෙදරින් ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක කියවලා තින්නේ 0711982294. ඉතින් ඔයත් ඉක්මනට මෙසේජ් එකක් කියවන්න. හයමාර වෙනකන් නිශාන් ඉන්නවා ඔයාලා ළඟ.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: OnFit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0.76 252 30
3: Assistant Finance වෙතින් Best Bike එකට Best Deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන්න 0.114 700
4: සම්පූර්ණ හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත්ය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
5: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි කිල්ස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි ඊවා ඩ්‍රයිටෙක්ස් බින්ග්ස් රුපියල් 135යි කාගිල්ස් ෆුඩ් සිටි
6: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිසං කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර 25 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
10: මේ මුදල් ගෙවා ප්‍රචාර

0: සෙලාන් බැංකුවට යුරෝමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරම් ලබයි.
1: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
2: හොයිස් රොසෙලා.
1: රොසෙලා කියන්නේ බල්ලෙක්.
2: බූ බූ බූ බල්ලෙක්.
1: මද? ඔයා මොතයිද?
2: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. ඒක බූ බූ නෑ. මගේ අවුලක් නෑනේ මොකද මට එහෙම. වචන කියන්නේ බලන්න.
1: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක් නෑ. අතන ටික යන්තම් කියා ගන්න. බල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපසට් එක.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව.

0: දැන් වෙලාව හවස 5යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: කියා තා ටොප් ස්ටෝරි
1: බෑන්පතේකට වෙඩි තැබීම ගැන පරීක්ෂණවලට පොලිස් කණ්ඩායම් දෙකක් අනනොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ගම්පහ මල්වතහන්දිය ප්‍රදේශයේදී අනනොතකා ධාවනය වූ වෑන් රථයකට වැරවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබුණේ ඊයේ රාත්‍රියේදී. වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට බස්නාහිර පළාත් බුද්ධි කොටාසින් ලද තොරතුරක් මත වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. අදාළ වෑන් රථය ගම්පහ උඩුගම්පොළ දෙසට ගමන් කරන බවට තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු වෑන් රථය හඹා ගිය බවයි පොලිසිය පැවසුවේ. වෑන් රථයේ රියදුරු පොලිස් ජීප් රථය දුටු පසු තවත් රථවාහන කිහිපයක්ද අනතුරට ලක් කර පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථයට වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ රියදුරු තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. වෑන් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සහ අයිස්මන් ජැවය ග්‍රෑම් 9ක් සොයා කෙරුණා. මේ අතර ගල්කිස්ස පොලිස් වසමේ නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙමකදී මද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යබලකාය පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙමකදී කුෂ්මද්‍රව්‍ය ග්‍රෑම් 7ක්, හැෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 32ක්, හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4ක්, මත්පැති 20ක් සහ මද්‍රව්‍ය ජාලෙන් උපයාගත් රුපියල් 108,400ක මුදලක්ද එහිදී සොයා කෙරුණා. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා මෙතෝලි සෑම

0: පයින්ට එකක් RDB Youth Classic Room ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. බාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.

0: දවස පහයි විනාඩි 14යි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරිත හනේ ලොතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිත හනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
2: වුණා. ඇලුමිනියම්නේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
6: ඔකේ කන්නාඩි අමතක වෙලා නේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදමම තන්න.
9: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
3: වාසි. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා සමඟ.
11: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
14: මට එහෙම ඕනෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
15: සියත ටීවී තුලින්.
16: සියත සතියක්.

හවස 5:22 නෙත්මි කොහොමද? මේ සින්දුවට ගොඩක් කැමතියි කියලා මෙසේජ් එකක් කියවලා තියෙනවා නේද? 0711982984ට. ඉතින් මෙසේජ් එකක් ඔයත් එවන්න හවස 6:00 වෙනකන් නිශාන් ඉන්නවා ළඟින්ම.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: ආදරයට, ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
4: රැයක් පුරා විඳින පැයක්.
6: රැදායයි.
4: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
7: ගාගිලිස් ෆුඩ් සිටි සතියන්තී අඩුම මිල පෙරලිය. මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 120යි. දිගුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 280යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා. තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

0: මිලාන් පාස්තා ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
3: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
4: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
5: ඔයාට මෙහෙම හිතෙනවා
6: අපි ආයේ හමු නොවෙන
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
2: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
8: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමක සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
9: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
10: පරිවර්තීය ගෝලය
8: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න
11: Yatha Pocket Money
8: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න
12: Weekend Yatha
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

අපි අන්ද හැංගලන්තට බර්මින්හැම් වල ඉන්න අනුරාධා වනමල්ලි ටිකි මිකි එතකොට තව චූටි පැටියෙක් ඉන්නවනේ පින්කි කියලා නේද? අන්න ඔය කට්ටිය ඔක්කොමයි අකිලවයි කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි මේ සින්දු අහමු. එතකොට වාසනා මෙසේජ් එකක් කියවලා තියෙනවා හස්බන්ඩ් සමීරව එතකොට පුතාලව එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට. අනිත් අයවත් මම මතක් කරන්න වාසනාගේ මෙසේජ් එකේ මෙහෙම තියෙන ෆැමිලි එකේ කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රයිට්. එමනම් ඉතින් ඔන්න හරියට පුළුවන් වාසනා මෙසේජ් එකක් කියවන්න කොහොමද? 0711 982 4ට හවස 6 මාරට කලින්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
1: brand new උනත් register do not free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රටය අදම ඔබේ කරගන්න asset line finance 0.1 4 ICICI අමතන්න වසර 23ක

0: මිලාන් පැස්තා ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පැස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පැස්තා
2: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොත්මලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි මංචිටි කිරි මාරි ඉතිරි රුපියල් 100යි බටවල තේ ඉතිරි රුපියල් 160යි Cargill's Foot City.
3: Selan Bankota Euro Money Sammana Deka. Akandava Devanwarata Sri Lankave Paribhogika Addakim Sadaha Visishtatama Bankuwa Lesa. Sri Lankave Suluha Madhyama Parimana Vyapara Sadaha Visishtatama Bankuwa Lesa. Selan Bankuwa 2026 Euro Money Sammanayen Perum Labai.
4: Notarayye Perilikarana NLB Mega Power. Tavanta Mega Supiri Tagata Amatarawa Rupiyal Kotiyeka Power Supiri Tag Saha Grand Supiri Tagata Supiri Motor Ratayak. Dinana Lokuma Supiri Tagidana Ekama Notarayye NLB Mega Power Obat Adama Miladi
5: Kamudath Kaagim Nivasa පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
6: උතේ කණ්ණාඩි අමතක වෙලා නේ
7: අම්ම සල්ලි දාන්නද
6: සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න
9: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
10: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
10: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජි ආ තේකබඩුවල ලස්සන
12: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
10: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: වීකෙන්ඩ් සීතා
15: දෙවයින පුරා

0: දැන් වෙලාව හවස 6:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: තර්ජන නොමැති බවට ජනපතිකෙන් ප්‍රකාශයක්. 22ට එරෙහිව සජිත් විරෝධතා අරභයි.
2: ආණ්ඩුවේ වෙනස් කිරීමටත් එය මුණ පුරන්නට ඉවහල් වෙනවා නිසැකයි.
1: සංචාරකයන් 15 ලක්ෂයක් දිවයිනට. අනතුරට ලක් වූ ඉන්දුනීසියානු නෞකාවේ සිටි 136ක් අතුරුතන්. රුමේෂ් අද රාත්‍රියේ ජාත්‍යන්තර පිටියට.
0: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

හයයි විනාඩි හතයි දැන් වෙලාව. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා පුංචි පුතා, එතකොට තේජවෝර්, භාග්‍ය, අවිෂ්ක, සේරුවාවිල, කේඩියේ සමරසිංහ. මන් දැක්ක එකවරටම සේරුවිල වගේ. සේරුවිලත් කියලා ගමකුත් තියෙනවනේ නේ. රයිට්. ඔන්න ඒ කට්ටිය ඔක්කොම එකතු කරගත්තා. පැය අහන දෙවනි සින්දුවට. 0711982984ට. තව පොඩි වෙලාවයි මෙසේජස් එවන්න තියෙන්නේ. මෙසේජ් එකක් දාලා තියන්න. හය මාට කලින් මං අනිවාර්යෙන් මතක් කරන්න. අර මං බර්මින්ගහැම් පැත්තේ ගිහින් ආවනේ. ආ, ඒගොල්ලෝ වියනවලු මේ වෙලාවේ 100,000කින් නේද? ලෝකෙ වටේ කොච්චර නම් කට්ටි ඉන්නවද නේ? පුංචි රටේ අපේ 100,000 ආන. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners. කතා කරන්න 0.718492492 0.71132777.
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් දැරන
10: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
12: බී. අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
10: හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
13: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
15: මන්නම් හිතන්නේ
13: නැහැ. දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
13: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

ඔන්න මටත් ලැවිල තින වෙලාව ටිකටිවර වෙනගෙන යනවා. එකැන යන්න වෙලාව හරි. හෙට උදේට හයත් මුණ ගැහෙමු. පුකත්මනි අභියෝගය අරගෙන අපි එනවා. ටිකටම සේ දහන්න. මම නිශාන්. සුභ රාත්‍රියක් ඔබට.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: තර්ජන නොමැති බවට ජනපතිකෙන් ප්‍රකාශයක්. 22ට එරෙහිව සජිත් විරෝධතා ආරම්භයි. සංචාරකයන් 15 ලක්ෂයක් දිවයිනට. අනතුරට ලක් වූ ඉන්දුනේසියානු නෞකාවේ සිටි 136ක් අතුරුදන්. රුමේෂ් අද රාත්‍රියේ ජාත්‍යන්තර පිටියට.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කර.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර්ක
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
5: ආණ්ඩුවට කිසිදු පාර්ශවයක් තර්ජනයක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ ආණ්ඩුව ජන රැලි පවත්වනු ලබන්නේ රාජ්‍ය පාලනය සඳහා මහජනතාවද දායක කරගැනීම සඳහා බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන මෙන් අද දහවල් කහටගස් දිගලියේ පැවති ජන හමුවට එක්වෙමින්.
6: අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෑ, තර්ජන නෑ මේ ආණ්ඩුවට ආයේ. හොඳේ අපි මේ ඇවිල්ලා තියෙන මොකටද? රට හදනවා නම් එක පැත්තකින් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන, අනිත් පැත්තෙන් ජනතාව මැදිහත් වෙන්න ඕන. විශාලට ජනතා ව්‍යාපාරයක් විසින් තමයි රටක් හදන්න පුළුවන්කම තිබෙන්නේ. මේ රට හදන්න නම් එක පැත්තකින් අපි ආර්ථිකය හදන්න ඕන. ඒක ගොඩක් තියනවා වැඩ කරන්න. අනිත් පැත්තෙන් මේ සමාජය හදන්න ඕන. මොකද ආර්ථිකයක් හදනකොට සමාජයක් හරි වැදගත්. සමාජය හදන්න ඕන. අනිත් පැත්තෙන් අපේ දේශපාලනය හදන්න ඕන. ඒ නිසා රටක් හදන්න නම් ආර්ථික, සමාජ, දේශපාලන
5: දූෂිත ඉන්ට සහ අපරාධකරුවන්ට දඬුවම් දීමට සුදුසු සමාජය ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
6: අපේ රටේ හොරෙන් ඩොලර් පන්නපු කළු ජාවාරම්කාරයන්ට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රට කුඩු වලින් විනාශ කරපු කුඩුකාරයන්ට මේ ආණ්ඩුව එලවන්න ඕන. අපේ රටේ විවිධ අපරාධ කරපු පාතාලයට අපේ ආණ්ඩුවත් එක්ක ගැටුමක් තියෙනවා. අපේ රටේ මහජනක දෙපළ හොරකම් කරපු දේශපාලකයන්ට ගැටුමක් තියෙනවා. ඔන්න ආණ්ඩුවට එරෙහි බලවේගය. කුඩු, පාතාල, ජාවාරම්කාර, හොර දෙතුව තමයි ආණ්ඩුවට එරෙහි බලවේගය. ඔතරයි ජනතාව ආණ්ඩුවත් එක්ක. එනිසා මොකද කරන්න ඕන? අපි රටක් හදන්න ඕන, යහපත් සමාජයක් හදන්න ඕන. නැවත හොරෙක් පාර්ලිමේන්තුවට එවන්නේ නැති රටක් හදන්න ඕන. හොර දේශපාලකයන්ට කවදාවත් ලංකා දේශපාලන වේදිකාවේ ඉඩක් නොතිබෙන රටක් හදන්න ඕන, සමාජය හදන්න ඕන. ඕන කෙනෙකුට දේශපාලන කරන්න පුළුවන්, කැමති පක්ෂයකට ඡන්ද දෙන්න. හැබැයි මතක තියාගන්න, ලංකාවේ හදන්න ඕන යළි හොරකම් කරන දේශපාලනට තොරතුරු වහන අනාගතයක් මෙරට හදන්න ඕන.
5: රැලි ඇමතු අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ විපක්ෂයට යළි නැගී සිටීමක් නොමැති බවයි.
6: දැන් හොරු ටික එකතු වෙලා රටවටේ බොරු කියන්න ලෑස්ති වෙනවා. ඒත් ඇවිල්ලා බොරු ටිකක් කියන්න හදුවා. හැබැයි රැස්වීමට ආපු මිනිස්සු කියනවා අපි ආවට ඡන්දෙම දෙන්නේ නැහැ කියලා. ඒකේ වේදිකාව බැලුවාම හෙට දවසේ තුසාව යන්න ඉන්න මිනිස්සු හිටියා. හැබැයි ඔබ දකිනවා හොරු ටික බොරු කිය යන්න උත්සාහ කළාට රටක් එකතු කරලා ගේන්න බැරි වෙච්ච සමග අද කොහොත ගස්ති කිල්ල පොළ භූමිය පුරාවට ඇවිල්ලා කියන්න මොකද්ද? අපි මේ ආණ්ඩුව රැකිනවා, අපි මේ ආණ්ඩුවට කැින්නවා කියලා පණිවිඩය තමයි මේ ඇවිල්ලා තියන්නේ. ඒ පණිවිඩය තමයි මේ අරන් ඇවිල්ලා තියන්නේ.
5: මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකේ කූ තවත් රැලියක් අද පසුරුවේ නොචියාකමදී පැවැත්වුණා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලබන 24 වනදා සාමකාමී උද්ඝෝෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සමග විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකට එක්වෙමින්.
7: අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා එක පක්ෂයක් පමණක් රට පාලනය කරන ක්‍රමවේදය, වන් පාටි ස්ටේට් සිස්ටම් එක අපේ රටේ ක්‍රියාත්මක කරන්නට, රටේම බලය පැලවත්තට ගෙන යන්නට දරන උත්සාහය පරාජය කරන්නට ඕන. ඒ නිසා මේ මොහොතේ අපි 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේ අපි විශාල ජන බලවේගයක් කොළඹින් ක්‍රියාත්මක කරන්නට
5: විපක්ෂයේ සියලු දෙනා එක්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරම ප්‍රකාශ කළා.
8: මොකද මේ ආණ්ඩුව හොරු අල්ලන එක දැන් පැත්තකින් තියලා හොරු අල්ලනවනම් තිබ්බා ගල්ලංගුරු හොරා වල්ලන්න, කන්ටේනර් 323 ගෙනිච්ච හොරා වල්ලන්න ආණ්ඩුවට තිබ්බා, හැකර්ලා වල්ලන්න තිබ්බා අර මහා බැංකු කඩපු ඒවා නෙමෙයි දැන් කරන්නේ. ප්‍රධාන විපක්ෂයටත් අපි කියනවා විපක්ෂය ඒකාබද්ධ කරගන්නයි.
5: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට කිසිදු නව සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නොහැකි වූ බවයි.
9: අද වෙනකොට දෙවෙනි තට්ටුවට තුන්වෙනි තට්ටුවට මුල් ගල් තියෙනවා හැරෙන්න. ඇමතිවරයෙක් බැහැලා අර වෙරළ සුද්ධ කරනවා හැරෙන්න. පාරට ගල් තාච්චියක් වෙළි තාච්චියක් දානවා හැරෙන්න. පිටකොටුවේ බස් නැවතුම් පොලේ තින්ත ටිකක් ගානවා පේනවා හැරෙන්න. වෙන කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් මේ අයට කරන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ට වසන්තේ උදා වෙලා තියෙනවා. ගොවි ජනතාව සහ අනිකුත් මිනිස්සුන්ට කලන්තය හැදිලා තියෙනවා.
5: පාර්ලිමේන්තුවෙන් ඉවත් වී පළත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ.
10: අභියෝග කරනවා මැතිවරණ තියන්න, මැතිවරණ බය වෙන්න එපා. මම සූදානම් මොන වෙලාවක පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. හොඳ උරුම පෙස්සමක් කර දෙන්නම්. පළාත් සභා මැතිවරණය සඳහා දින වකවානු නියම කරපු ගවහාම මගේ ඉල්ලා ස්වීම වළංගුයි කියලා ඕනනම් මම දියුරුම් පෙස්සමක් උනත් දෙන්න සූදානම්.
5: ආණ්ඩුව ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ.
11: ඡන්ද එකකටවත් අපි බය නැහැ. හේත ඡන්දයක් තියන් කිසිවකට බය නැහැ. එදාට වඩා ඉහළින් හැම ඡන්දයක්ම ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
5: දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින හතර තුළද අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යන් යුතු කාලගුණ විද්‍යාඥ කසුන් පෙස්කොවෙල් සඳහන් කළේ වැසි සහිත තත්ත්වය පවතින වියලි කාලගුණ තත්ත්වයට යම් සහනයක් වුවද ඉන් වියලි කාලගුණය සම්පූර්ණයෙන් ඉවත් නොවන බවයි.
12: අතර මේ වන විට දිවිනාශ්‍රිතව ඇති වෙලා තියෙන සුළං රටාවේ වෙනස් වීමත් සමග තමයි විශේෂයෙන් මේ සවස් කාලයේ ගිගුම් සහිත වැසි වර්ධනය වීමක් අපි අපේක්ෂා කරන්නේ. ඒ තත්ත්වය අද දිනේ සහ ඉදිරි දින කීපෙදිත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ මේ වන විට වියලි කාලගුණක තත්ත්වයක් පවතින උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත් තුළත් ඒ වගේ මොනරාගල දිස්ත්‍රික්කයේ තරාත්‍රි කාලයේදී ගිගුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ තත්ත්වයේ යටතේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය යම් තරමයකට සමනය වීමක් අපි බලාපොරොත්තු වෙනවා. හොඳුරට දවස් 4ක් පමණ අපි දැනට තියෙන තත්ත්වය යටතේ තරපක තද වැසි බලාපොරොත්තු වෙනවා. දැනට තියෙන උණුසුම් කාලගුණය සහ වියලි බව සම්පූර්ණයෙන් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඊට යම් සහනයක් මේ වැසි තත්ත්වයෙන් ලැබෙන්න පුළුවන්.
5: පවතින වියලි කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික් අටක පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එම පිරිස ප්‍රාදේශීලකම් කොට්ටාස 36කට අයත්. ප්‍රාදේශීලකම් කොට්ටාස 36ක පුද්ගලයින් 141,312කට පානීය ජල පහසුකම් සැපයීමට පියවරගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වැව් රැසක ජලය සිඳියාම හේතුවෙන් වනාලි ගම්වැදීම අඛණ්ඩව සිදුවන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා. පවතින තත්ත්වය හමුවේ තමන් දැඩි ජල හිඟයකට මුහුණ දී ඇති බවයි ඔවුන් පැවසුවේ.
13: අරටව තුබුණත් නැත්න තාලයක් දැන් වල. ඉතින් මේ කැලවල ඉන්න වැව් වලත් තාලෙ ඉන්න අලියා නම්න ඔක්කොම මේට වැහපුවාම වතුර මෙහෙට ඇත්තෙම නැහැ ඊපස්.
14: මේ සත්තුන්ට කන්න වල්වත් නැහැ. බලධාරින්ගෙන් ඉල්ලන්නේ අපි අපිට වතුර ටිකක් ලබා දෙන්න බට දාලා හරි කියලා.
5: මේ අතර යාල ජාතික වනෝද්‍යානයේ කලාපංක 1 සහ 2 හෙට සිට මාසයක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වියලි කාලගුණය හමුවේ සතුන්ට ඇතිවන තත්ත්වයන් සලකා බලා මෙම පියවර ගත් බවයි. සංචාරකින් සඳහා වනෝද්‍යානය යළි ඔක්තෝබර් මාස 15 ව්‍යවෘත කිරීමට නියමිතයි. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රැකියා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හෙට සිට ලබන 16 වනදා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එම සංචාරය අතරතුර රැකියා ගිවිසුමක් සහ දෙරට අතර කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් $1,748.6 ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කරන බවයි. ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු $1,06,131. එද පසුගිය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වර්ධනයක් බවයි මහ බැංකුව පැවසුවේ. මේ අතර ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු සංචිත තවදුරටත් ප්‍රමාණවත් නොවන බවයි. ගෙවීමට ඇති ණය හා සැසඳීමේදී සංචිත ප්‍රමාණවත් නොවනු ඇති බවයි වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ.
15: මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශනයක් ගත්තොත් එම ඔහු කියලා තිබුණා මේ තියෙන සංචිත අපිට ඇති අපි ඉදිරි කාලය තුළ බිලියන 10ක් වෙනකම් එක වැඩි කර ගන්නවා කියන කතාව කියලා තිබුණා. අපි දන්නේ නැහැ මහබැංකුවේ මොකක්ද ඒ උපාය මාර්ගය කියලා. පෞද්ගලික මගේ හැඟීම නම් මේ සංචිත ප්‍රමාණය මදි. ඒක පෞගේ කාලෙම අපේ සංචිත කියන්නේ වැඩි වෙලා තියෙන අර බිලියන 1.5 චීනයක අයින් කරොත් තාමත් අපිට තියෙන බිලියන 5.5ක් විතර. ඉතින් අවුරුද්දකට අපි ණය ගෙවන්න ඕනේ මේකෙන් ප්ලස් වෙනුත් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට පස්සේ වශයෙන් බිලියන 3ක් විතර අවුරුද්දට වාහන ගෙන්නන්නත් අපි බිලියන 2ක් විතර වේදම් කරනවා. ඉතින් ඒ සංචිත ආවේ නැත්නම් අපි අපනයන වැඩි වුණ නැත්නම් විදේශ ආදායම කරන විදේශ ශ්‍රමික ආදායම වැඩි වුණ නැත්නම් හෝ සංචාරක ආදායම වැඩි වුණ නැත්නම් අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීමක් වුණොත් මට තාම මේ සංචිත ඇති කියලා කියන්න පුළුවන් තැනක නැහැ. අපි ඉන්නේ හරියටම සාමාන්‍ය භාෂාව කියන්නේ වැටුඩ කියලා. ඉතින් ඒ සංචිත ටික හරියට කළමනාකරණය කරගත්තොත් පුළුවන් වෙයි.
5: මේ අතර මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 15,67,000 සද්දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මෙම මාසයේ පළමුවනදා සිට 6 වනදා දක්වා පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 31,885ක්. අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. මේ අතර මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකුට අයත් ප්‍රථම දිගුදුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට්‍යානය ඊයේ රත්බලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගල්ෆ් ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට්‍යානය ශ්‍රී ලංකාව බලාසිය මංගල ගුවන්ගමන සිදු කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටයි. වත්තල පමුණුගම වහටියගොඩ වෙරළ තීරයේ ගේපියන් වැටිය සම්බන්ධ ඉදිකිරීම් නැවත දැනුම් දෙනතුරු නතර කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ එම වෙරළ තීරයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් පසුවයි. ගේපියන් වැටිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමේදී අනාවරණ වී ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන් ඉක්මවා යමින් වැටිය ඉදිකර ඇති බවයි. වෙරළට අයත් ප්‍රදේශද ආවරණය වන ආකාරයට ඉදිකිරීම් සිදු කර ඇති බව එහිදී අනාවරණ වුණා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දියාවේ නවතිලි නුවරදී දින දෙකක් පැවති බ්‍රික්ස් රාජනායක සමුළුව අද සාර්ථකව අවසන් වුණා. චීන ජනාධිපති ෂි ජින්පින් සමුළුව ඇමතුවේ අද පෙරවරුවේ. බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින්ෙහිදී යෝජනා 5ක් ඉදිරිපත් කරනු ලැබුවා. මැද පෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරමින් බ්‍රික්ස් රාජ්‍යයන්ගේ එකමුතුව විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක්ද සම්මත කළා. අදාළ ප්‍රකාශනය මගින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ තත්ත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි. ජාවා මුහුදේදී අනතුරට ලක් වූ ඉන්දුනීසියානු නෞකාවේ සිටි පුද්ගලයින් 107 දෙනෙකු මුදාගෙන තිබෙනවා. ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවා ගැනීමේ ඒජන්සිය සඳහන් කළේ සෙසු මගින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. පුද්ගලින් 243 දෙනෙකු රැගත් නෞකාව ජාවා මුහුදේදී අනතුරට ලක්ව ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සුරබෑ සිට දකුණු කලිමන්තන් දක්වා ගමන් කරමින් සිටි නෞකාව සමග පැවති සබඳතා බිඳවැටීමත් සමග මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. අතුරුදන්ව පුද්ගලින් 6 දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන ඇති බවයි ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවා ගැනීමේ ඒජන්සිය සඳහන් කළේ. අතුරුදන්ව තවත් 136 දෙනෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ලොව ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනයේ තරඟ අද පැවැත්වීමට නියමිතයි. හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී පැවැත්වෙන මෙම තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරඟ අද රාත්‍රී 9:43ට තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මීටර 90 සීමාව ඉක්මවා හෙල්ල විසිකර ඇති ක්‍රිඩකින් දෙදෙනා වන ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ ජර්මනියේ ජුලියන් වෙබර් මෙම ඉසව්වේදී තරඟ වදිනු ඇති. රුමේෂ් තරංග සහ ජුලියන් වෙබර් එකම තරඟාවලියක ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙයයි. යලි සිරස්තල තර්ජන නොමැති බවට ජනපතිකෙන් ප්‍රකාශයක්. 22ටෙහිව සජිත් විරෝධතා ආරම්භයි. සංචාරකයන් 15,00,000ක් දිවෙනට. අනතුරට ලක් වූ ඉන්දුනීසියානු නෞකාවේ සිටි 136ක් අතුරුදන්. රුමේෂ් අද රාත්‍රියේ ජාත්‍යන්තර පිටියට. සියත සවස ප්‍රධාන ප්‍රවෘතිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලංග ප්‍රධාන ප්‍රවෘතිය හෙට උදැස්සන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
16: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: 1944 December 24 වෙනිදා. ජය කරන්න බලන්න තමන් ආදරය කරන කවුරුත් නැතිව එකිනෙකා වෙනුවෙන් සෙල්ලම් කරපු ඇමරිකන් ෆුට්බෝල් මැච් එකක්.
2: කොලෙජ් එකේ එකට ෆුට්බෝල් ප්ලේ කරපු මේ ප්ලේයර්ස්ලා ගොඩක් දෙනෙක්ගේ අන්තිම ෆුට්බෝල් මැච් එක වුණු ද මොස්කිටෝ බෝල්.
1: දෙවන ලෝක යුද්ධ කාලේ තමන්ගේ ෆුට්බෝල් කරියක පැත්තකින් තියලා අවිනිශ්චිත ජීවිතයත් එක්ක US Marine එකට එකතුණු මේ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා ගැන ක්‍රියේට් වුණු ට්‍රූ ස්ටෝරි එකක් තියෙන ද මොස්කිටෝ බෝල් මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
2: යාළුකම, ෆුට්බෝල්, කැපකිරීම, ඒ වගේම යුද්ධය නිසා ජීවිත වෙනස් වෙන විදිය මේ හැමදේම එකට එකතු කරලා හදන මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ පීටර් බර්ග්.
1: ෆුට්බෝල් ෆීල්ඩ් එකක එකට හීන දෙකපු යාළුවෝ වෝසෝන් එකක එකිනෙකා වෙනුවෙන් ජීවිතය කැප කරන හැටි බලන්න ද මොස්කිටෝ බෝල් රිලීස් වෙනකන් ඉන්න.
0: Talk of the Town.

0: of T-Levels, Psychology, Biomedical Science and Nursing Study කරන්න. Althea සමග එකතු වන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
7: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
5: Who is Rosella?
7: Rosella කියන්නේ බල්ලෙක්.

0: මද ඔයා ගොතයිද
1: නෑනෑ මං කියන්නේ බව බල්ලෙක් කියලා බුබුන මගේ අවුලක් නෑනේ මකරෝ මට එහෙම වචන කියන්න පුළුවන්
0: කටේ අවුලක් නෑ ඔළුවේ අවුල අතන ටික යන්තම් කියාගන්න හොල ඒක ප්‍රශ්නයක් නෑ කියන්න ඕන වචන හිතන තැන සමයි අපතට
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
5: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
5: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේක්ක බඩුවල ලස්සන
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
5: එයාගේ නම සීතා සීතා මට කෑ ගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින
6: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
9: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
10: පරිවර්තීය ගෝලය
11: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
12: යතර පොකට් මනි
11: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
13: අවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: රාත්‍රි 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තියෙන පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
8: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
13: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000 NIBM the city university the place to be
14: finishing wahalak lesa color up flow wajabena
15: sip bedagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color up thamai
16: miss hotda coolda
17: cool mokada mama hot ne
16: ekena gatta miss miss dakala puruduit wage
17: wenna ba දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: Oh my god,
16: ඔඩි මිස් සුදු කොච්චි.
19: Hot and spicy with සුදු කොච්චි.
16: කොච්චි
10: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
16: මිස් මිස් excuse me miss.
17: No no no, උමනං ෂෝ ටයිම් එකේද විතරයි.
8: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
3: අපි
8: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානෙ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
10: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චන්දරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න
4: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
10: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨාන

නියන් තරග කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. සියත සතියන්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire, දැන් දම්පාටින් ACL Fireguard Wire, flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: හිනාවෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් නැස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.
12: රාජධානිය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
16: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
17: real mapatte experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන majestica ලංකා tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC ලෝන් එක ගත්තේ
6: LOLC Finance. හරියන්න හරිම තැන.
5: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
14: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
2: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
10: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
18: Let's Vietjet.
14: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
13: Nidhas Pansika, Aduma Masika Parikyekata, Audio System Mekat Karaganna.
0: Avance Second Pona Deyak, Adage Vanna Ganna.
4: Avance Ticken Ticka Pay.
14: Vishwase Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak Da ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
16: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
7: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා.
9: ස්ටාර්ස් මිලාන් පැස්ටා. කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Fire. දැන් දම් පාටින් ACL Fireguard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
20: දොරකුළු ඇරෙන මතක සේප්පු.
21: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ම දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
20: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
22: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
23: නෙනේනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
20: රැයක් පුරා විඳින පැයක්.
24: රැදායයි.
20: කීදායයි. සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
25: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
26: පරිවර්තීය ගෝලය
27: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0814යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
28: සියත පොකට් මනි.
27: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහනවා.

0: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 011 4700.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
4: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
5: හොයිස් රොසෙලා.
4: රොසෙලා කියන්නේ බල්ලෙක්.
5: බූ බූ බූ බල්ලෙක්.
4: මද? ඔයා ගොතයිද?
5: නෑ නෑ, මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. බූ බූ
4: නෑ,
5: මගේ අවුලක් නෑනේ මොකෝ මට. එහෙම වචන කියන්නේ බලන්න.
4: කටේ අවුලක් නෑ, ඔළුවේ අවුලකින් අතර ටික යන්තම් කියා ගන්න බුල. ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපසට් එක.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
9: පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති. කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: යතෝ පොකට් මනී.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
13: සමුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.

0: රාත්‍රී 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ. ජාතික සුරක්ෂිතකරණය.

0: සීසයිතයි
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to be.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapatrabi. Mulya samagoki. Sri Lanka tanpa rakshana yojana kame samaj.
8: Theatre. Tele depaya. Aluth kalawakata tele natya pelak balanna.
9: Oya inne 10 weni olamulani. Eyaage taatta namavi.
10: Ekka wage hatak inna vikara roopi loke haten ekak kunu. Puduma raje.
11: Kajiru gobbya.
12: Ey, hatta gobbya to gobbya kiwe.
13: නිලබල කරේති ඔලමුල පුරේ
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්
15: සියත සතියන්ත.

0: හයි මම ශේනයා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0718 492 492 0711 327 777.
2: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
3: රැයක් පුරා විඳින පැයක්
5: රැදායයි
3: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
6: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි. අපේ මිල රුපියල් 250යි. වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 280යි. අපේ මිල රුපියල් 120යි. මෙම මිල ගණන් පෙර දිනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
8: පරිවර්තීය ගෝලය.
9: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: City Road සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගා වට්ටම් Fortune Cooking Oil ඉතිරි රුපියල් 620යි, Kills Chicken Sausages ඉතිරි රුපියල් 290යි, Sprite ඉතිරි රුපියල් 130යි, Eva Dry Tex Wings රුපියල් 135යි. Cargill's Food City
3: brand new unat registered unat free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: මට ඇයි හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
6: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.70133 10 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මාන පෙරුම් ලබයි.
8: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
5: හොයි රොසෙලා.
8: රොසෙලා කියන්නේ බල්ලෙක්.
5: බූ බූ බූ කල්ලෙක්.
8: මද? ඔයා ගොතයිද?
5: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. බූ බූ
8: නෝ.
5: නෑ මගේ අවුලක් නෑනේ මොකද මට එහෙම. වචන කියන්න බලන්න.
8: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන දිග යන්තම් කියා ගන්න. බුල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
10: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132277. Miss හොඳ කුල්ද?
3: කුල්. මොකද මම හොට් නේ.
4: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි. සමහරට අහල පුරුදු ඇති.
5: Oh my god.
4: ඔඩි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with sudu kochi. Kochi.
7: මොනි සියතම හවස දෙකට sudu kochi ta.
4: Miss. Excuse me miss.
3: No. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
11: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න

0: වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාගමක.
1: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා.
2: තෑගි
8: වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
9: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශවෙන්න ෆිනිසිං වහලක් නම් කලරස් තමයි.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්තල්වත් බට
14: experience එකකට නැල්වත් බට.
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 750.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOL සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
2: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
6: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
14: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's be a jet.
0: David Pieris Automobiles within GWM Hybrid Hub. Plug-in Hybrid SUV Madhili Rasak. Haval H6, Haval GT. Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center within.
15: Nidhas Pansika, Aduma Masika Parikyegata. Audio System Mega Karaganna.
1: Avans Second Pona Deyak Adage Vanna Ganna.
5: Avans Ticket Ticket Pay.
0: Vishwasya Arakshava Saha Ihalama Pratilabha Samagin. Commercial Banquet Sthavara Tanpatu Sandaha. Siyata Ekulahak Da. ක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
8: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
4: ස්ටාර්ස් මිලාන් පාස්ටා
16: කවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටි ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
7: Dorakulu Erena Mataka Seppo
11: Minissu Harima Lobai Tamanta Dælunu Tamanma Dælunu Ayalagata Venaya Lang Wenawa
7: Jeevithe Ayavaya Piyawana Geepada Sakki
17: Aadareeta Premeeta Mama Taama Ayata Nayai Mama Dannawa Eka Mate Nayi Gewanna Baha Kiyala
18: Nenena Toruma
7: රැයක් පුරා විඳින පැයක්
13: රැදායයි
7: ගීතායයි සඳුදා සිට
20: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
21: පරිවර්තීය ගෝලය.
22: නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
23: යත පොකට් මනි.
22: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: සිය දපාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
3: හොයිස් රොසෙලා.
2: රොසෙලා කියන්නේ බල්ලෙක්.
3: බූ බූ බූ බල්ලෙක්.
2: මද? ඔයා මොතයිද?
3: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ
2: නෝ.
3: නෑ මං කී අවුලක් නෑ නේ මොකෝ මට එහෙම. වචන කියන්නේ බලන්න.
2: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන දිග යන්තම් කියා ගන්න. හොල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපිට එක.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
7: Asset Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Asset Line Finance අදම එන්න අදම ආරන් යන්න අමතන්න 0114700
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312177. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
2: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
4: මිස් හොඩ්ද කූල්ද?
2: කූල්. මොකද මම හොට්නේ.
4: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරුට අහල පුරුදු ඇති.
5: Oh my god!
4: ඔටි මිස් සුදු කොච්චි.
6: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
7: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
4: මිස් මිස්. Excuse me miss.
2: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
8: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
9: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මන්නම් හිතන්නේ නැහැ.
8: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
1: සියත සතියන්තය.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලුතල සිල්ලාරේ චක්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සොපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
2: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
4: පරිවර්තීය ගෝලය.
3: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0814යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: Yatha Pocket Money.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සතියන්

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
3: සියත සත්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

අරක විශාලා මහනුවර ඇතිමූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති

صدهم سيرتا බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂ

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

சதகம் சேத රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා වාග්යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් පැනසී සියලු සම්පත උදාවේ.

දුටුගැමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

අකුසල්වලින් දුර්වී නෙතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Света. Света Pocket Money.
1: Good morning. උදේ 5යි විනාඩි 25යි දැන් වෙලාව මාෂේ.
2: Good morning Nishan. අලුත් සතියකුත් පටන් ගන්න නේද?
1: අලුත් සතියක් අලුත් ආරම්භයක්. ජීවිතේ දිනන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන වාසනාවන්ත උදෑසනක් ගන්නවද මාෂේ? පුංචි කතාවක් තියෙනවා. මේ හතර හරියට පාලනය කරගත්තොත් ඔයාට ජීවිතේ දිනනවා කියන්නේ ලොකු අමාරුවක් තියෙන දෙයක් නෙවෙයි. ලෝකෙ තියරියක් තියෙනවා 4M කියලා. මේ M හතර මොකක්ද? 1 mouth ඔබේ කට, 2 mind ඔබේ මනස, 3 mood ඔබේ mood එක, 4 money සල්ලි. මේ හතර හරියට පාලනය කරගත්තොත් ඔයාට ජීවිතේ දිනනවා කියන්නේ ඒ හැටි ලොකු අමාරු වැඩක් නෙවෙයි.
2: එහෙනම් ඒ හතර පාලනය කරගෙන අද දවස පටන් ගමු. ඉතින් අදත් සුපුරුදු විදිහටම පොකට් මනී අරගෙන අපි ආවා. මෙසේජ් එකක් එවන්න කියලාත් මතක් කරනවා. 0714-151-151 අපේ WhatsApp නම්බර් එක.
1: පොඩ්ඩ හතරයි අම්ම කෙනෙකුයි ලැස්සෙන් ඉන්නවද? පොකට් මනී දිනන් බලමු කොහොමද ඒ අය තරඟ කරන්න කියලා. ඉතින් ඔබටත් වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙනවා මේ වැඩසටහනත් එක්ක උදේ 7 වෙනකන් හිටියොත්.